89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

සුබම සුබෝදසනක් මගේ චූටි යාලුව හැමෝටම. ඔන්න ඉතින් අදත් හරියටම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අරගෙන. ඔයාට තියෙන්නේ උදේ 7 වෙනකන් මාව අහගෙන ඉන්න. අදත් ඔයාට ඉගෙන ගන්න දේවල්, අහන්න දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්නනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන.

0: ප්‍රේම් රේඩියෝ
1: අපිව අහගෙන ඉන්න චූටි පොඩිත්තෝ හරිම දක්ෂයි. මේ වෙනකොට ගොඩාක් පොඩිත්තෝ අපිට ඒගොල්ලන්ගේ දක්ෂතාය වෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොම දෙවන්නේ? 0718 893 893 කියන අපේ වට්ස්ඇප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, එහෙම නැත්නම් කතන්දරයක්, නැත්නම් කතාවක් අපිට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්තියේ දක්ෂතාවය මුළු ලෝකෙටම හෙන්න ඉදිරිපත් කරන්න. මෙන්න ඒ දක්ෂතාවයේ ඉදිරිපත් කරන්න වෙලාව.
2: මම සයිඩෝ සඳු. මං ඉගෙන ගන්නේ මුහුණු මුල්ල මහවිද්‍යාලයේ 1 ශ්‍රේණියේ. මම අද කියන්නේ සින්දුව බින්දු.

අපිව අහගෙන ඉන්න චූටි පොඩිත්තෝ හැම පැත්තෙම හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, නිර්මාණ කරන දක්ෂ පොඩිත්තොත් අපිව අහගෙන ඉන්නවා. අන්න ඒ පොඩිත්තන්ටත් හොඳ අවස්ථාවක් අපි දෙන්නයි යන්නේ. ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, ඒ නිර්මාණ චිත්‍ර මෙන්න මේ ලිපිණයට අපිට එවන්න. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. අපි ලෑස්තියි වාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්තියන්න හේතු මොනවද මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: Supreme Lifestyle සතියේ දවස් පහේම උදේ 10ට
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසෙ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: දන්නවද සිංගප්පූරුවේ බබල් ගම් කන්න තහනම්. ඇයි දන්නවද මේ බබල් ගම් තහනම් කරලා තියෙන්නේ? 1987 සිංගප්පූරුවේ තියෙන අති නවීන දුම්රිය පද්ධතියක් ආරම්භ කරනවා. සමහර අය බබල් ගම් හපලා කෝච්චියේ දොරවල් වල, ඒ කියන්නේ සෙන්සර් උඩ ඇලෙව්වා. ඒ නිසා දොරවල් වැහුන්නේ නැහැ චාමර. ඊට පස්සේ ඉතින් දුම්රිය ගමන් අඩාල වෙන්න පටන් ගත්තා. ඒ නිසාම 1992 සිංගප්පූරුව තුල බබල් ගම් තහනම් කරන්න එවක අගමැති ලී ක්වන් යුට සිද්ධ වෙලා තියෙනවා. දන්ත සෞඛ්‍ය සඳහා දුම්පානි නතර කිරීම සඳහා පමණ වෛද්‍ය නිර්දේශිත බබල් ගම් පාවිච්චි කරන්න පුළුවන්.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio. Supreme Radio. මේක සුපිරියක්.
6: චූටි පොඩිත්තු දැන් දන්නවනේ එක එක රටවල්වල එක එක භාෂාවන් තමයි කතා කරන්නේ. ඒ භාෂාවන් හැම එකක්ම හරිම ලස්සනයි. තවත් භාෂාවක් ඉගෙන ගන්න එක චූටි ඔයාලට හරිම වැදගත්. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන චූටි පොඩිත්තන්ට පුළුවන් ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම ලේසියෙන් හරිම ලස්සනට අපෙන් ඉගෙන ගන්න. චූටි පොඩිත්තු දන්නවා ඊයේ දවසේ අපි පටන් ගත්තා අවුරුද්දේ මාස 12 ඉංග්‍රීසි භාෂාවෙනුයි ජපන් භාෂාවෙනුයි කියලා දෙන්න. අද තියෙන්නේ ඒ පාඩමේ දෙවනි කොටස. එහෙනම් මේ විදියට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ ලැන්ග්වේජ් පාසල. මේ
8: ගොගත්සු
9: මේ
6: ජුනි
8: රොකුගත්සු
9: ජූන්
6: ජූලි
8: ශිචිගත්සු සිචිගත්සු
9: ජුලයි
6: අගෝස්තු
8: හචිගත්සු
9: ඔගස්ට්

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata The Welcome Show.
3: අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: Meltdol හිස රතය උන සෙම්ප්‍ර ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි.
6: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: අදත් එහෙනම් වෙනද විදිහටම අපි ලස්සන දේවල් ගොඩක් ඉගෙන ගත්තා, අලුත් දේවල් ඉගෙන ගත්තා, පොඩිත්තන්ගේ දක්ෂතාවයන් බැලුවා. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන ඉවර කරන්න තමයි යන්නේ. අදට ගියාට හෙටත් හරියට මුදේ 6 වෙද්දී මම එනවා මගේ චූටි පොඩිත්තු ටිකව බලන්න. පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉස්කෝලේ යන ගමන් නේද අපි වහන්නේ ගොඩක් කට්ටිය. පරිස්සමට ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙන ගන්න වැඩ කරන්නත් ඕනේ. පොඩ්ඩක් සෙල්ලම් කරන්නත් ඕනේ. මගේ පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: You're listening to The Welcome Show.
2: අනුග්‍රහය
3: එන්න පියල් 40ක දිනුම් අවස්ථා ආත්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
4: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
5: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

අයිබෝවන් අයිබෝවන් සුබෝදෑසනක් ජයග්‍රහහි සුභ දවසක් තවත් ඉතින් සතිය ආරම්භයක් අද දවස ඔබේ වැඩකටයුතු සියල්ලක් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද ජුනි මාසේ 15 වෙනිදා මේ මාසෙත් ඉතින් දවස් 15ක් දැන් ගෙවෙමින් තියෙන්නේ නේද? කාලය යනවා, ඉතින් කාලය නතර කරන්න බෑනේ ඉතින් නේද? ඔයා මම වෙනුවෙන් කාලය නතර වෙන්නේ නැහැ. ඉතින් අදත් ද වෙල්කම් ෂෝ අපි උදේ 10 වෙනකන් මේ පැත්තෙන් වැඩේ පටන්ගෙන තියෙන. ඔයත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් දිගට මහගරින්න කියලා ආරාධනා කරනවා. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. රටේ ලෝකේ සිද්ධ වෙච්ච දේවල් ගැනත් අපි දැන කියා ගන්න ඕනි. විශේෂම ලංකාවේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දැන ගන්න ඕනි. ඉතින් අද දවසේත් අපිත් එක්ක මේ ගමන යන්න, මේ ගමන සුන්දර කරන්න එකතුලා ඉන්නවා ජාතික ලොතරැය මණ්ඩලය. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැය මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් ගන්න කියලා වට මතක් කරන්න ඒ නිසාම තමයි. මොකද ඔබේ ජීවිතයේ බලාපොරොත්තු සියල්ලම ඉටු කරලා දෙනවා ජාතික ලොතරැය මණ්ඩලය. ඒ වගේම උණ කැස්ස හැම්බෙරිස්සාව, දැන් ඇඟපතේ වේදනාව හැම දෙයකටම ඔබ ළඟ ඉන්නවා මෙල්ඩෝල්. මේ ගමන යන අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඒ වගේම ශක්තිමත් බැඳීමකට අනිවාර්යෙන්ම ඉතින් මෙල්වා නාමයේ ලංකාවේ අපිට හුරු පුරුදුයි. මෙල්වා RB500 අපිත් එක්ක ඉන්නවා ද වෙල්කම් ෂෝ සමග මේ වැඩේ ලස්සන කරන්. හරි, ඉතින් මේ අනුග්‍රහශීලී දායකත්වය ලබා දෙන බවතුන් එක තමයි අපි මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා උදේ 10 වෙනකන් ද වෙල්කම් ෂෝ හගරින්න. එල්ඩිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැන් දිගින් දිගටම කතා වෙමින් යනවා ඉතින් නේද? විවිධ දේවල් සමාජ මාධ්‍යනේ සමහර අය නිකන් ඒ සංසිද්ධිය පුදුමාකාර විදිහේ නේද වෙනස්කම් කරනවා. ඉතින් ඒව තම ඕනවට වඩා නේද දොස් කියන්නේ දුස්තරතුරු තමයි දැන් සමාජගත වෙන්නේ. දුස්තරතුරු ගොඩක් තැන්වලනේ. ඉතින් අපි ඒ ගැනත් කතා කරලා තියෙනවා. ඉතින් ජීවිතේ වෙරවීරියෙන් දිනන්න සූදානම් මොනවාට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් මේ පැතින් ද වෙල්කම් ෂෝ පටන් ගන්නවා. නිපුත් වෙනවා මගේන ගමන් එකතු වෙන දිගටම එහෙනම් ද වෙල්කම් ෂෝ සමග මම චාමර උදේ 10 වෙනකන් ඉන්නම් මේ පැත්තේ.

0: Asunavia in Ike, Asunavia in Tune. Supreme Radio, Supreme Radio, Supreme Radio. Magi Hande, Magi Rata.
1: හැමෝටම ඕනේ දිනන්න. හැබැයි දිනන්න ඕන කරන කැපකිරීම කරන්න කැමති ස්වල්ප දෙනයි. ඔබ ඒ ස්වල්ප දෙනාගෙන් කෙනෙක් වන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදේගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමුදාගේ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් 105ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයක දිනුම් අවස්ථා දෙකක් එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: ප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: අවසාන ප්‍රශ්නය ආශා, අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන

0: අනේ මලයෝ, අපිට කහට ගස් දිගිලියට දෙන්නකෝ.
1: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැළපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
5: වෙන්නේ 89.1 89.3
6: සුප්‍රීම් රේඩියෝ.

0: උදහතයි විදාටේ වෙස්සයි දැන් බලාව කාලගුණය ගැන දැනගන්නවද? එහෙම නැත්නම් අපි අපේ අනිත් පණිවිඩය කියාගෙන යනවද?
1: කාලගුණය ගැන ලොකු වෙනසක් නැහැ. ඉතින් අදත් දෙවෙනි පුරා වැසි කියලා තමයි කියලා
0: තියෙන්නේ.
1: වැසි සහ සුලන් තත්ත්වයේ වැඩි වීමක් තියෙනවා කියනත් කියලා තියෙනවා.
0: يعني වැස්ස අඩු වෙන්නේ නැහැ නේ මේ යන විදියට බලුවාන් පස්සේ.
1: වැස්ස අඩු වෙයි. ඉතින් දැන් එල්ලිනෝ බලපෑම වැස්ස අඩු වෙයි කියලාත් කියනවනේ තින් නේද? ඊට පස්සේ වැස්සක් අයයි කියලාත් කියනවා.
0: දැන් වහින එක තමයි තින්නේ. එහෙමද?
1: එහෙම තමයි කියන්නේ. නම් බලමු අපි කොහොමද වෙන්නේ කියලා. දැන් බස්නාහිර සබරගමු වයම පළාත් වල ගාල්ල මාතර වහනුවර වගේ දිස්ත්‍රික්ක වලත් වැසි ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා.

0: සමහර ප්‍රදේශවට ස්වල්ප වැසි ස්වල්පයක් ඇතිවෙන්න පුළුවන් කියලා තියෙනවා. පස්වරු දෙකෙන් පමණ පසුව සුළං ප්‍රවාහයේ විදිහම තමයි කියලා තියෙන්නේ. 40ක 50ක සුළං ප්‍රවාහයක් තියෙනවා. ඉතින් මේ කාලේ කොහොම සුළං තත්ත්වයක් තියෙනවද ඉතින් නේද, පොසොන් සමයේ ඉතින් මේ. ඉතින් ඔය විදිහට තමයි කාලගුණික තොරතුරු වාර්තා වෙන්නේ. අපි එල්නිනෝ ලානිනෝ සම්බන්ධයෙන් ඉතින් වෙනම කතා කරමු නේද.
1: දැන් වැස්ස ඉතින් මේ දවස් ටිකේ වැස්සට ඕන විදිහට වහිනවන්නේ චාවර. වැස්සට ඕන විදිහට වැස්ස දෙනවා, ඌට ඕන විදිහට අවුව පායනවා. හැබැයි ඉතින් අපිට ඕන විදිහට මොනා හරි දෙයක් කරනවා නම් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ තමයි චාවර.
0: ඒ
1: කියන්නේ අපි ආස කරන විදිහට අපිට මෙන්න මේ වගේ දෙයක් තිබ්බොත් හොඳයි කියලා හිතනකොටම අපිට වාසනාව අරගන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ. මොකද අද සම්පත ලොතරැයි හරහා මහජන සම්පත දෙනුම් වාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකයන් තෝරා ගන්නවා. මතක තියාගන්න මහජන සම්පත ගන්න ඕනේ. හරිද, මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකයන් තෝරා ගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගෙත්, අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගෙත්, අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගෙත් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඉතින් දවසේ වියදමට අද සම්පත ලොතරැයි ගන්න මීට වඩා විකල්පයක් නැහැ. වැඩ දවස සුබ කරගන්න.
1: අනික ඉතින් චාමර අපිට දැන් මේ දේවල් හොඳම විදිහට හම්බුනාට පස්සේ අපි කැමති වෙන්නේ නැහැ මොන වෙලාවකවත් අපෙන් අපි හිතන්නකෝ බිස්නස් එක කරන් යනවා කියලා. අපේ බිස්නස් එක ගැන වැඩි කියනවාට අපෝ මේගොල්ලෝ මේ බාල දේවල් පාවිච්චි කරන්නේ. මේගොල්ලෝ හරියට ඒගොල්ලෝගේ බිස්නස් එක කරන් යන්නේ නැහැ. හැම තිස්සෙම බලුවත් තමයි වැඩක් වැඩක් මේ කරගත්තොත් එහෙම ආපහු පාරක් කතා කරන්න වෙනවා. ඉතින් ඒකටත් අපි ගෙවන්න වෙනවා. මේගොල්ලෝ එහෙම ගන්නෙත් නැහැ. එහෙම කියලා ඉතින් නිකන් අපිට කතා අහගන්න ඕනේ නැහැනේ. කතා අහගන්න ඇතු ඔයා වෙල්ඩින් කර්මාන්තයේ ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න. මොකද දශක දෙකක විශ්වාසයත් සමග කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්වා වෙළඳ පොළ නවතම නිෂ්පාදනයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ.
0: ඉතින් අවම ලෝබර ඒ වගේම අවම දුම් විමෝචනය බල ශක්ති කාර්යක්ෂමතාවය නිසා පෙරිපහදු නිර්වෛද්‍ය වෙල්ඩින් සේවාවක් ඔබට ලබා ගන්න පුළුවන්. වෙල්ඩින් කර්මාන්තයේ නියැලෙන අපේ ආදරණීය මහත්වරුන්ට නේද අපි කියන්නේ අනිවාර්යෙන්. ඉතින් මෙන්න මෙල්වා විශ්වාසයෙන් යුතුව ගන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ඔබේ කර්මාන්තයේ පහසුවෙන් ලේසින් වර්ගයේම ඉතාමත් ආකර්ෂණීයව සහ ආරක්ෂිතව කරගන්න පුළුවන්කමක් තියෙනවා.
1: ඒ විතරක් නෙමෙයිනි ශාමර, තව කෙනෙක් ඉන්නවනි මතක් කරන්න. මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ ඔයාට භාණ්ඩ අඩුම මිලකට ගන්න පුළුවන් තැනක් ගැන. ඒ තමයි කසායගල ග්‍රීන් සුපර්. කසායගල ග්‍රීන් සුපර් එකට ඔයා යනවා කියලා කියන්නේ ඉතින් ඔයාගේ පොකට් එක හිඳෙන්නේ නැහැ. සල්ලි ඉතුරු වෙනවා. ඔයා හිතන්නකෝ ඔයා රුපියල් 5000ක බඩු ගන්න හිතාගෙන යනවා කියලා. ඔයා අනිවාර්යයෙන්ම තව රුපියල් 1000ක් හරි ඉතුරු කරන් එනවම තමයි. මොකද ඒ තරමටම භාණ්ඩවල මිල අඩුයි. සමහරක් විට භාණ්ඩවල මිල අඩුයි කිව්වම පස්සේ ඔයාලට හිතෙන්න පුළුවන් ප්‍රමිති අඩුයි කියලා. නෑ, එහෙම හේතුවක් නෙමෙයි. මෙතන භාණ්ඩවල මිල අඩු වෙන්න ප්‍රධාන කාරණේ වෙන්නේ මෙතන අතරමැදියන් නැති නිසා ඔයාට පුළුවන් කෙලින්ම ගිහිල්ලා භාණ්ඩ අරගන්න මේ අඩුම මිලකට. අර අතරමැදියන්ට ගෙවන ගණන් ඔක්කොම ටික ඇඩ් කරලා මේකේ මේ භාණ්ඩ විකුණන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ප්‍රමිතියෙන් යුක්ත හොඳම භාණ්ඩ කසාගල ග්‍රීන් සුපේකින් ගන්න.
0: ඉතින් කසාගල ග්‍රීන් සුපේකට යන අලුත් තැන කඩුම මිලක් ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරිය, ඒ වගේම කඩුවෙල ගණේමුල්ල නාරම්මල වගේම ගම්පොළ ළඟම ශාඛාවට යන ඔබට අවශ්‍ය කරන හාල් සීනි පිටි පරිප්පු අල ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වගේම ඔබට පුළුවන්කමක් තියෙනවා ග්‍රොසරි අයිටම් හැමදේම දිවයිනේ අඩුම මිලට සහ විශ්වාසවන්තව එකම තැනකින් ගන්නේ තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. සුපිරි වෙළඳ සල් ජාලයක නවමු අත්දැකීම ලබා ගන්න දිවයිනේ ඔබට අවස්ථාව දැන් ඔන්න උදා වෙලා තියෙනවා. ඔබේ ළඟම නගරෙත් ඉක්මනින්ම කසාගල ග්‍රීන් සුපර් එකක් ආරම්භ කරන්න සූදානම් වීම තමයි තියෙන්නේ. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් ඔබට විශ්වාසයෙන් පියන ගන්න පුළුවන් තැනක්. කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න මෙන්න දුරකථන අංකය 0112864012.
1: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි යන ලෑස්ති වෙන්න සින්දුව ගහන්න.
0: දිගටම එනවා එකතු වෙන්න ද වෙල්කම් ෂෝ සමග.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: රෝචිත ටිකට් එක තමයි මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණේ ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉඳලා සිටිනවා. මම වගේ දිගටම ටිකට් අරන් ගිහින් ජයග්‍රහණ හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
6: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු.
7: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
9: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
10: එම මෙහෙම
11: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
9: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
12: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
9: ඈ හැබෑවට
13: සතිය දවස් පහේම දවල් දෙකට
14: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා.
15: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න ඔබ

0: එක දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: හතයි විනාඩිය 35යි දැන් බලාව අපි යන්න ලෑස්තිවෙන්න. අද පුවත්පත් සිරස්තල මොන වගේද කියලා බලන්න අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට.
2: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා ඩෙංගු අවදානම සම්බන්ධයෙන්. වසංගත අවදානමක්, ඩෙංගු වලින් රෝහල් පිරෙයි. මාස 6ට රෝගීහු 41,466ක්, මරණ 24ක්, 4ක් පාසල් දරුවෝ, පළාත් 4ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, බල ප්‍රදේශ 89ක් දැඩි අවදානම් කලාප ලෙස නම් කරලා තියෙනවලු. සෙල්ලම් නැහැ වැඩ, ඉතාම බරපතල තත්ත්වයක් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දැන් සෑහෙන කාලෙක ඉඳන් ඉතින් දැනුවත් කිරීම නම් කළා.
1: ඔව්, දැන් ඩෙංගු ගැන කතා කරන්න චාමර මීට මාස ගානක ඉඳන්. මොකද මේ මාසේ මුල මේ අවුරුද්දේ මුල ඉඳන් වගේම ඩෙංගු ප්‍රශ්නේ නැගිටලා තිබ්බා. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක දැන් ඩෙංගු වසංගත අවදානම බවට පත් වෙලා තියෙන සහ මේ දවස් ටිකේ චාමර වෛරස් එකක් යනවා. ඒ වෛරස් එක යන්නේ අපිට හරිම අමාරු විදියට, විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම අපිට ලූස් මෝෂන් හැදෙනවා, ඊට පස්සේ ආපහු උන වැඩිපුරම තියෙන ඔළුවේ කැක්කුම දරා ගන්න බැරි විදියට තියෙනවා, උන ආපහු වෙනවා, ආපහු නැති වෙනවා, ඒ වගේ ප්‍රශ්නයක් තියෙන. ඉතින් ඒවට හරියට බෙහෙත් ගන්න, මොකද ඒවා සමහරක් වෙලාවට අඩුයි කියලා පෙන්නුවට අඩු වෙන්නේ නැහැ, ආපහු වැඩි වෙනවා. ඉතින් ඒ නිසා බෙහෙත් අරගන්න එක තමයි හොඳම දේ වෙන්නේ. ඔයාට හිතෙන්න පුළුවන් ආ මේක පොඩ්ඩක් කැඩලෙයි කියලා. හැබැයි කැඩලෙන්නේ නැහැ, ඒ වේදනාව වැඩි වෙනවා සහ ඒ තියෙන අපිට තියෙන රෝග ලක්ෂණ තව තවත් වැඩි වෙන එක වෙන්නේ අපි බෙහෙත් නොබී හිටියොත්. එහෙම හැදිච්ච පළවෙනි අවස්ථාවෙම ගිහිල්ලා බෙහෙත් ටික ගන්න. එහෙම නැත්නම් සමහරක් විට ඔයා නිසා තව කෙනෙක්ට ඉලෙඩේ බෝ වෙන්නත් පුළුවන්. මොකද ડોක්ටර්ස්ලා කියන්නේ ඒක ඉක්මනටම බෝ වෙන රෝගයක් කියලා. ඉතින් ඒ නිසා ඉක්මනටම බෝ වෙයි, පරිස්සම් වෙන්න ඕනේ. හරිද?
2: අනිවාර්යෙන්. එල්නිනෝ දරුණු වී ඔක්තෝබර් නොවැම්බර් වල ලංකාවට ගන් වතුරක් කියලාත් ඔන්න අද ලංකාදීපේ වාර්තා කරලා තියෙනවා.
1: ඒ කියන්නේ දැන් එල්නිනෝ අපිට අනිත් පැත්තට ගිහිල්ලාද?
2: සාමාන්‍යයෙන් එල්නිනෝ එකක් අවසන් වෙනකොට වර්ෂාපතනයක් එනවා. ලානිනෝ තත්ත්වයේ බලපෑමක් එනවනේ කොහොමද? ඒ තත්ත්වයේ තමයි ඔය කියලා තියෙන. අපි බලමු ඉස්සරහට ඒ පිළිබඳව වැඩි අපි කතා කරමු. සලේ දිනපතා බලන්න නීතිඥවරයාට ඉඩ දෙන්නේ බිරිඳගේ ඉල්ලීම CIDI වෙත තමයි කියලාත් වාර්තා කරලා තියෙනවා. පොලිසිය රඳවා ප්‍රශ්න කරන අතරතුර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මහතා දිනපතා බැලීමට ඔහුගේ නීතිඥවරයාට අවසර ලබා දෙන්නේ සලේ මහතාගේ බිරිඳ කළ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා තමයි ලංකාදීපයේ වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම වාර්තා කරනවා ඉන්ධන සහනය ජූනියර් නිවරයි, සහනාධාරයේ වැඩි කිරීමට තවමත් තීරණයක් නැහැ, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් කියයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම වාර්තා කරනවා ලංකාදීපයේ දරුවන් අතරේ පැතිරෙන රෝග 4ක් රටපුරා, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි ලංකාදීපය ගැන කියන්නේ. අබුඩාබියෙන් පිටුවහල් කළ මෝදර චතුර, බ්ලූ මැන්ඩල් සංක ගුවන් තොටේදී අත්අඩංගුවට කියලත් වාර්තා කරනවා. ඉරාන ඩ්‍රෝන යානා මිසයිල වීඩියෝ කරලා පිටුවහල් කරපු අතරේ හිටපු දෙන්නෙක් තමයි මේ දෙන්න. කොහමරි ඉතින් ලේසි වැඩේ කියලා ඉතින් ගුවන් තුරුපලේදී අත්අඩංගුවට අරගෙන නේද? හරි ලේසි වැඩේ ඉතින් නේද? එනකොට අත්අඩංගුවට ගන්න තියෙන්නේ. ඔය විදිහට තමයි ලංකාදීපේ වාර්තා කරලා තියෙන්නේ. අතරතුරේ දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල කීපයක් වාර්තා කරලා තියෙනවා.
1: දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ රට පැන්න තවත් පාතාලියෝ දෙකක් කොටු කියලා. බ්ලූ මැන්ඩල් සංක මෝදර චතුර අබුඩාබීන් පිටුවහල් රට පැන්න 35ක් දැනටමත් අල්ලලා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ සතියේ අවසානයේ කියලා අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරනවා. වගේම තමයි ඉරාන සාම ගිවිසුමට අද අත්සන් තබනවා. එතකොට තවම අත්සන් තියන්න තීන්දුවක් නැහැ කියලා ඉරාන විදේශ ඇමති කියයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකනම් තියන්නේ නැහැ වගේ නේද කියන්නේ.
2: ඒකනේ මොනව කරන්න ඉන්නවද දන්නේ ඔක
1: තියාගෙන. ඒකනම් ගහන්න අපි තියන්නේ කියන හැඟීමෙන් වගේ තියෙන්නේ. ඉදිරි වසර තුනේදී 13,600ක් හැද සේවයට බඳවා ගන්නවා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකිත සියඹලා පිටියට මුල් අපහරණ චෝදනා කියලත් අද දවසේදී පුවත්පත වාර්තා කරනවා. වගේම තමයි සලේට බලෙන් බෙහෙත් පොවයි කියලත් සඳහන් වෙනවා. ඒ කියන්නේ ආ බෙහෙත් බොන්න බෑ කියලාද? මට බෑ කියලා කිව්වද? පාස්කු ඉරිදා එල්ලබු ත්‍රස්ත පැහැර මාලාව සම්බන්ධයෙන් කරන ලබන විමර්ශනයන්ට අදාළව සැකපිට අත්අඩංගුවටගෙන රැදුම් නියෝග මත සිටින හිටපු බුද්ධංශ ප්‍රධානී සුරේෂ් ශාලේ මහතා පෙරේදා පෙරවරු වේසෙට ඖෂධ භාවිත කිරීමට පටන් ගෙන ඇතැයි රෝහල් හා පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
2: ඖෂධ ගන්නයි කියලානේ මුලින්ම කිව්වේ. කෑම කන්නේත් නැහැ, ඖෂධ ගන්නෙත් නැහැ, නිරහාරව ඉන්නවා කියලානේ මුලින්ම කිව්වේ.
1: උපවාසය
2: හිතේ අමාරුනේ. ගොවීන්ට බෙදන්න දුන් බඩේරුඟු බීජ දේශපාලන හිතවතුන් අතරේ බෙදා දීම සම්බන්ධයෙන් SEMට මහාධිකරණයේ නඩු පවරයි කියලා තොන්න වාර්තා කරලා තියෙනවා. ඒ අතරතුරේ තවත් සිරස්තල කීපයක් තියෙනවා.
1: විපක්ෂයේ තවමත් සම්පූර්ණයෙන්ම එකමුතු වී නැහැ කියලා සඳහන් වෙනවා. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මේ ගැන සඳහන් කරලා තියෙන්නේ. නෑ නේද? ඒගොල්ලන් එකතු වෙන ගන්න ඇති වේද? විපක්ෂ
2: මොන වෙයිද දන්නේ නැති නේද?
1: ඊට පස්සේ චම්පිකගේ බොරු පැමිණිල්ලකට යහපාලන ආණ්ඩුව මට නඩු දැම්මා ගම්මන්පිල උසාවිය හමු වේ කියයි කියලා තමයි අද දවසේදී තවත් පුවතක් වාර්තා කරන්නේ. ආණ්ඩුවේ වැඩට විරුද්ධව වංචා දූෂණ වලට සම්බන්ධ පිරිසයි. ආණ්ඩුවේ වැඩට විරුද්ධ වංචා දූෂණ වලට සම්බන්ධ පිරිසයි කියලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා කියයි කියලා තමයි අද දවසේදී තවත් පුවතක් අනාවරණය කරන්නේ.
2: හැමතැනම ඉතින් කියන කතා තමයි තියෙන්නේ නේද?
1: කෙහෙල් බද්දර පද්මේගේ රතු නිවේදන ගම්පහ ඔස්මන්ගේ ගෙදරින් හමු වෙයි කියලා සඳහන් වෙනවා.
2: ගොඩක් දැන් හොයාගන්න පුළුවන් වෙයි ওই සිද්ධිය නේද?
1: මේ යන විදිහට ඇයි දන්නේ නැහැ එහෙම ඔස්මන්ගේ ගෙදරින් හොයාගත්තේ? මේ දේවල් ටික.
2: ඒක ලොකු කතාවක් නේ පුතේ. ඒක අධිකරණ කටයුත්තක් නේ තියෙන්නේ නේද?
1: අපිට
2: ඒක සම්බන්ධයෙන් මුත් කියන්නයි තියන්නේ නැහැ.
1: අපිට මුත් කියන්නයි තියන්නේ.
2: ඔව් ඒ වගේම තමයි ඡායාරූප සහිතවම දවසේදී දිනමින වාර්තා කරනවා ලහිලහියේ හැදෙන උඩරට දුම්රිය මග කියලා. ඉක්මනින්ම ඉතින් බදුල්ල දක්වා වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරමින් ඉක්මනින්ම දුම්රිය දහවනේ යථාතත්ත්වයට පත් කරන්න පුළුවන් වෙයි කියලා තමයි නානුව සඳහන් කරලා තියෙන්නේ. නාවල පිටිය වගේ ප්‍රදේශවල ඉඳලා අපි දැක්කා තැනින් තැන මේ වැඩේ සිද්ධ කරමින් යනවා. ඉතින් සංචාරක ආකර්ෂණයටත් ඉතාම වැදගත් උඩරට දුම්රිය මාර්ගයේ කොටසක් හෝ පිළිසකර කරගත්තොත් ඔය විදිහට තමයි ප්‍රධාන පුවත් සිරස්තල දිනබින සහ ලංකාදීප පුවත්පත් අද දවසේදී වාර්තා කරන්නේ.
1: දැන් ප්‍රධාන පුවත් සිරස්තලේ විදිහට තියෙන්නම මේ දවස්වල වසංගත තියෙනවා, ඩෙංගු තියෙනවා. ඉතින් ඒ නිසා ඔය අනිවාර්යෙන්ම ඔයාගේ ගෙදර තියාගන්න ඕනේ. මොකද මේ දවස් දෙකේ හිටපු ගමන් උණ එනවා සමහර අයට. ඒකට ඉතින් ඔය උණ අඩු කරගන්න මෙල්ඩෝල් කාඩ් එකක් අනිවාර්යෙන්ම තියාගන්න. මොකද මෙල්ඩෝල් කියලා කියන්නේ නැගපත වේදනාව, ඒ වගේම හිසරදේ උණ, මේ කියන හැම දෙයකටම ඉක්මනටම සහනය ලබා දෙන එකම කෙනා. ඉතින් ඒ නිසා මෙල්ඩෝල් කාඩ් එකක් ඔයාගේ ගෙදර තියාගන්න. හදිස්සියක් වුණත් එහෙම ටක් ගාලා මෙල්ඩෝල් දෙකක් දුන්නාම පස්සේ හරි.
2: අනිවාර්යෙන් මෙල්ඩෝල් ඉතින් අපි ළඟම තියාගන්න ඕනේ කාඩ් එකක් තමයි. හරි.
1: ඔව් ඔව් මෙල්ඩෝල් දෙකක් දෙන්නේ වයස් ප්‍රමාණයට අනුව. හරිද? නැත්තම් එහෙම පොඩි ළමයින්ටත් මෙල්ඩෝල් මේ වයස් ප්‍රමාණය නැතුව දෙකක් එහෙම දෙන්න ලෑස්ති වෙන්න පහරි. ඒ වගේ වැඩ කරන සමහර අය ඉන්නේ. ඉතින් ඒ නිසා මෙල්ඩෝල් දෙකක් දෙන්නේ ලොකු අයට. හරිද? පොඩි අයට එහෙම දෙකක් දෙන්නේ නැහැ. වෛද්‍යවරු නිර්දේශ කළ තියෙන විදිහට දෙන්න ඕනේ. හරිද? එහෙනම් ඉතින් අපි යන ලෑස්ති මේ සින්දුවට දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ ආගෙන ඉන්නවා.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙ

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. දෙහතයි විනාඩී 52යි දැන් බලාව. අපේ ආලෝචික මතක් කරන්න තෝරන චාමර. මොකද යාලා හැමදාම අපේ ලයිව් එක බලාගෙන ඉන්නවා. ලයිව් එකට එනවා හරි මාදරෙන් එකතු වෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා අපිට මතක් කරන්න තියෙන දේට කලින් අපිත් එක්ක එකතු වෙන යාලුවෝ ටික අනිවාර්යෙන් මතක් කරන්න ඕනි කියලා. නුරේෂ් අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම ගිෂු සහ රමේෂ් අපිත් එක්ක එකතු වෙනවා. වගේම තමයි සමීර ඉන්නවා. එතකොට එංගලන්තෙන් ඉඳන් කවි අපිත් එක්ක එකතු වෙනවා මේ වෙලාවේ. අවසේලන්තෙන් අංජුනී ඉන්නවා. ඒ වගේම තව කවුද ඉන්නේ? අමිත් ඉන්නවා කැනඩාවෙන්. අමිත් කැනඩාවෙන් එකතු වෙනවා. වගේම තමයි අවිනාශ් ඉන්නවා. අවිනාශ් අපි ඔයාවත් මතක් කරා වුණ මේ කට්ටියට අමතරව තව කවුද ඉන්නේ? කවිෂ්ක සයුනි ඉන්නවා. සයුනි වන්ද අපි ඔයාවත් එකතු කරගත්තා. සයුනි විතරක් නෙමෙයි තව ඉන්නවා ජෙසි. එතකොට සුසා ඉන්නවා. අනිල් F2 ඉන්නවා. ඒ වගේම රාජේෂ් ඉන්නවා. එතකොට තව ටිටි බොයි කියලා කෙනෙකුත් ඉන්නවා. සංජීවනි ඔයාත් ඉන්නවා. MJත් ඉන්නවා. MJව ඔයාවත් එකතු කරගත්තා. ඒ කට්ටියම එකතු කරගන්න ගමන් එහෙනම් අපි යමු නේද අපේ වැදගත්ම දේ මතක් කරන්න. අපිත් එක්ක හැමදාම එකතු වෙන වෙරෝනිකාත් ඉන්නවා. වෙරෝනිකා අප්පලසාමි ඔයාවත් අපි ගොඩාක් ආදරෙන් මතක් කරා. එතකොට අපේ සෑම් ඉන්න තාම බොරලස් ගමුයි. එයාවත් ඔන්න එකතු කරගත්තා. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනේ ඔයා කොහේ හිටියත් ලංකාවේ කොතනක හිටියත් ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාට දෙන වාසනාව නම් අඩු කරන්නේ නැහැ. ගමට මේ එකයි කොළඹට එකයි එහෙම නැහැ. හැබැයි පොඩ්ඩක් ගමට වැඩියෙන් දෙනවද කියලාත් හිතනවා සමහරක් කෙනා. නෑ එහෙම නැහැ නේද?
1: එහෙම නැහැ.
0: හැමෝටම දෙනවා. NLP ධන නිධානේ ඔයා ගන්නව නම් අනිවාර්යයෙන්ම කෝටි ගාණක් ඔයාගේ අතට ලේසියෙන්ම ගන්න පුළුවන්. රුපියල් 40කට කෝටි ගාණක් දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය විතරමයි. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගයක් ඔන්න කන්ද උඩරට ලබා දුන්න. කන්ද උඩරටින් තමයි ඒ ජයග්‍රහකයා බිහි වුණේ. ඉතින් සමහර විට ඊළඟට ජයග්‍රහණය හම්බ වෙන්නේ රත්මලානට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාතලේට වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා සමහර විට ඔයා ඉන්න තැනට වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉතින් බය වෙන්න ඇතුව රුපියල් 40ක් වියදම් කළා NLP ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
1: දැන් ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා කෝටිපතිව ගණකවන්න. ඒ වගේම 20 ලක්ෂපතියක වෙන අතරේදී මේ සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවක් හිමි කරගන්න. හරි, දශක 6කට වැඩි කාලයක් රටටම වාසනාව කියලා දෙමින් අපි මේ ගන්න ටිකට් එකෙන් අපේ රටේ ඒකබ දරම්දල ශක්තිමත් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සුවිශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය තමයි.
0: එහෙනම් ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන ගමන් අපේ සින්දුවකට යන්නත් ලෑස්ති. ගිෂු දාලා තියෙනවා විශ් එකක් තියෙනවා කියනවාද කියලා. හැබැයි ඉතින් එයා තාම විශ් එක එව්වේ නැහැ. මම මෙච්චරලා ගොළු භාෂාවෙන් කිව්වා ඉක්මනට එවන්න කියලා. හැබැයි තාම එව්වේ නැහැ විශ් එක. අපි ආයේ විශ් එක පස්සේ කියනනම් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන් ඉන්න. අපේ රේඩියෝ එකෙන් අපි වහන් ඉන්න යාළුව හැමෝමත් ගොඩාක් ආදරෙන් මතක් කරන ගමන් එහෙනම් අපි ලෑස්ති මේ සින්දුව අහන්න. කතරගමින් ඉන්න අපිත් එක්කතර මම හිතන්නේ චමින්ද වෙන්න ඕනේ. ඔයාවත් එකතු කරගත්ත ටිටි බොයි ඉන්නවා ජපානේ දැන් අපි වහගෙන. එතකොට ජීසේ කියලා කෙනෙකුත් ඉන්නවා. ඔයාවත් අපි එකතු කරගත්තා. මේ කැටේ මේ එකතු කරගෙන එහෙනම් අපි ආවෝ මෙසේද.

0: අලුතැන් වලෝබ දැසනටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්වී තනටතහනය ලොතුරයිය රුපියල් කෝටි 13 නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: 89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා කබඩි කෝටි අටේ එන්.එල්.බී. තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදෑසනයි විනාඩි 6යි දැන් වෙලාව අපේ දෙවෙනි පැයට තමයි ඇවිත් තියෙන්නේ. දෙවෙනි පැය මුලින්ම මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපෙත් එක්ක මේ ගමන යන්න එක තලා ඉන්නවා කියලා.
2: ඒ වගේම තව මතක් කරන්න ඕනි මේල ඩෝල් කාඩ් එකක් ඉතින් ඔයාගේ ළඟ තියාගෙන උන කැස්ස සම්ප්‍රතික්ෂා වෙන්න පුළුවන් නේ, දැඟපතේ වේදනාව වෙන්න පුළුවන්. ඉක්මනින්ම සහනය සලසනවා. මෙල් ඩෝල් කාඩ් එකක් ඔයා ඔයාගේ ළඟම තියාගන්න ඕන.
1: අපිත් එක්ක මේ ගමන යන්න මෙල්වා RB500 එක තුලා ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඒක මතක් කරන ගමන් අපි යන්න ලෑස්ති. අද ගමනක් යනවාද අපි?
2: අපි යනවා. තව ටිකක් කියමු අපි ගමන.
1: තව පොඩි වෙලාවකින්
2: අපි ගමන. තව ටිකකින් යමු. ටිකක් වෙලා ඇරලා යන්න ඕනි ගමනක් තියෙන.
1: හා හා.
2: කොහොම හරි මේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යම් තරමක පහළට ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. අර අවසන් එකඟතාවයේ රස්සන් කරනවා කියලා කිව්වනේ. ඒ කියපු වෙලෙම ඉතින් බොරතෙල් මිල තවත් අඩු වුණා.
1: අඩු වුණාද?
2: ඔව්. දැන් අය අස්සන් කරේම නැත්තම් ඒ අය වැඩි වෙනවා. නේද?
1: මාර ලොජික් නියාලට.
2: ඒක තමයි නේ ලෝක බලවතුන්ට මොනවද කරන්න බැරි මේ ලෝකේ නේද? ලෝකේ බලවත් කියන්නේ ලෝකේ ආර්ථික වශයෙන් ස්ථාවර රාජ්‍යයන් වලට මොකද්ද කරන්න බැරි නේද? ඉතින් අපේ රටවල් එහෙම ඉතින් සමස්තයක් විතර බඩගින්නේම තියන්න පුළුවන් ඉතින් නේද? අපිට ඉතින් ඉන්ධන ටික නැතුණා කියන්නේ දැන් ඒක අත්දැකලා තියෙනවනේ අපි.
1: ඔව්.
2: ඒ විදිය තමයි ඉතින් කොහොම හරි අපේ ප්‍රාර්ථනාව තියෙන නම් ওই මොකක් හරි කමක් නැහැ නේද? ඔයාලගේ තරහ මර හොයලා තියාගන්න. හැබැයි ඔක අස්සම් කරලා දාලා පඩුවේ පැත්තකටලා ඉන්න නේද?
1: ඔව්. අපිට ප්‍රශ්න ඇති කරන්න එපා. අප මේ තියෙන ප්‍රශ්න ටික අපිට හොඳටම ඇති. මොකද ඉතින් මේ අපි දෙසැම්බර් වල ඉඳන් එක දිගටම ප්‍රශ්න ගොඩක ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දෙසැම්බර් වල ඉඳන් නෙමෙයි කලින් ඉඳන් මෙහෙම තමයි. මං කියන්නේ අපිට උග්‍ර විදියට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ දෙසැම්බර් වල ඉඳන්.
2: ඊට කලින් අපිට ප්‍රශ්න තිබ්බේ නෑ නේද? සාමාන්‍ය සැකයක් වෙනවා නේද?
1: ඔව්. එහෙම නෙමෙයි. ඉස්සර ඉඳන්ම තිබ්බ දෙසැම්බර් වල ඉඳන් එක තර වුණා ඒ ප්‍රශ්න ටික.
2: අපි ස්වර්ග රාජ්‍යයක සිහිනේ අපිට තියෙනවා නේද?
1: ඒ සිහිනේ තියෙනවා. අපි දායින ඉගෙන ගන්න කොහොමද අපි මේ සංවර්ධනීය වෙමින් පවතින රාජ්‍යයක් කියලානේ චාමර. අපිට කවදාවත් මං හිතන්නේ සංවර්ධිත රාජ්‍යයක් වෙයි කියන එක අපි ජීවත් වෙලා ඉන්නකම් පුළුවන් වේද දන්නේ නැහැ කරගන්න මේ යන විදියට.
2: ඔව් අපිට නම් බැරි. අපි දැන් ගොඩක් වයසයිනේ නේ
1: කුයිදිනේ. අපි මේ හෙට අනිද්ද වේ නේද?
2: ඔව් කියන්න බෑ කොයි වෙලේද කිය.
1: ඔව් කොහොමුණත් මේ ඒක කොහොමුණත් චාමර කොයි වෙලේ හරි අපිට වාසනාව පෑදේ කියලා අපි බලාගෙන ඉන්නවනේ. වාසනාව කොයි වෙලාවක හරි පෑදෙයි අපිට අපේ ජීවිතය හදා ගන්න පුළුවන් වෙයි. අපිට ලොකු ගෙයක් ගන්න පුළුවන් වෙයි. අපිට වාහනයක් ගන්න පුළුවන් වෙයි. එහෙම කියලා හිතනවානේ. තව සමහර හිතනවා අපේ ළමයා හොඳ පාසලකට දා ගන්න පුළුවන්, හොඳ ඉස්කෝලයක් ගන්න කියලා. දැන් මේ දවස්වල තියෙන ලොකුම මේ අමාරුම වැඩේ චාමර ඉස්කෝලේ දාන නම් අනිවාර්යයෙන්ම පදිංචියත් අහුරු කරලා ඉවර වෙලා උපැන්නෙත් අහුරු කරලා ඔක්කොම ටික අහුරු කරගෙන ඉවර වෙලා තමයි අපි පාසලකට දෙන්න ඕනේ. ඉතින් ඒ පාසලට දෙද්දි සමහර පාසල් නම් ඉතින් නේද සමහර පාසල් ඉතින් අමතර ගානක් එහෙම පොඩ්ඩක් කැටින් ගන්නවානේ. ඉතින් එහෙම දේවල් වෙනවානේ. ඉතින් එහෙම දේවලුත් වෙනවා. කොහොම නැත් ඉතින් අපේ ජීවිතේ අපි දේවල් හදා ගන්නකොට අපිට ටිකක් ඉතුරුක් මොකක් හරි තියෙන්න ඕනේ චාමර. එහෙම නැතුනොත් එහෙම අපේ ගෙවල් වල මිනිස්සු කොයි වෙලේක අසරණ වෙයිද, එහෙම නැත්නම් අසනීප වෙයිද කියන එක අපි දන්නේ නැහැ. මොන වෙලාවක ප්‍රශ්නයක් වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පොඩි හරි ඉතුරුක් තියාගන්න පුළුවන් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම අර ඒ හදිසි අවශ්‍යතාවයන් වලට සල්ලි ටික අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ඒ සල්ලි ටික වෙන් කරන්න කියලා කියන්නේ අපිට මේ දාට කෑම බීම ගේන්න නෙමෙයි. අපිට හදිසියක් වුණොත් ගන්න කියන එක අපි සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ව්‍යාපාර අධ්‍යයනය එහෙම කරනවා නම් ඒක වෙනමම තියෙනවා. අපි එහෙම සල්ලි ඉතුරු කරලා තියන්න ඕනි කියලා. ඒක සාමාන්‍ය දැනීමක් ඉතින් ඒ නිසා එහෙම සල්ලි ඉතුරු කරන්නත් අපිට සල්ලි ටිකක් වැඩියෙන් හම්බ වෙන්න ඕනේ. එහෙම සල්ලි වැඩියෙන් හම්බ වෙන නම් අනිවාර්යෙන්ම රුපියල් 4ක් දීලා NLB ධන නිධානයේ ටිකට් එකක් ගන්න ඕනේ.
2: අනිවාර්යෙන් ජීවිතවල සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලය තව සුවිශේෂී ලොතරැයිය තමයි ධන නිධානය කියන්නේ. ජාතිය මහා ධන සම්පත කියන්නේ නිකම්ම නෙවෙයි. මොකද ඒ තරමටම දිනුම් අවස්ථා ලබා දෙනවා. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වන සිකුරාදා දවසේදී රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභී කඳු උඩරටින් බිහි කරන්න පුළුවන්කමක් ලැබුණා. තවත් ඉතින් බලබල ඉන්න දෙයක් නැහැ. හිත හිතින්න දෙයක් නැහැ. දකින්න දකින්න තැන බලන තැන ඉතින් ඔන්න වැඩි වැඩියෙන් වාසනාවන්තයන් බිහි කරනවා ධන නිධානය ලොතරැයි. දැන් කෝටිපතියෙකු ඒ වගේම 20 ලක්ෂපතියෙකු දසලක්ෂපතියෙකු කරන ගමන් මොයාට තවත් සුවිශේෂී අවස්ථාවක් හඳුන්වා දෙනවා. ඒ තමයි සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාව ඔයාට හිමි කරගන්න පුළුවන්. තවත් ඉතින් හිත හිතින්න දෙයක් නැහැ. දැම්ම යන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි කූඩුවක් ළඟට ගිහිල්ලා ඉල්ලන්න ධන නිධානය ලොතරැයි පත් දෙන්න කියලා එකක් දෙකක් තුනක් හතරක් පහක් විතර ගන්නකොට නේද? එතකොට දිනුම දෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවනේ.
1: ඒකෙන් ඉතින් ඔයාව කෝටිපතියෙක් කරන්න අනිවාර්යයෙන්ම නෙල්බි දන නිධානේ වාගේ ළඟ ඉන්නවා කියලා මතක් කරන ගමන්ම පාරමීටත් කියන්න ඕනේ. පාරමී අද ඔයාගේ බර්ත්ඩේ එක නිසා ගිහිල්ලා ගන්න ඕනේ ටිකට් එකක්. හරිද? එහෙම නැත්නම් ඉතින් ගිෂෝ ඔයා ගිහින් පාරමීට තෑග්ගක් විතර ටිකට් එකකුත් දෙන්න. හරි? ඔය දෙන තෑගි වලට අමතරව රුපියල් 40 තෑග්ගක් දෙන්න එපා. එයාට පස්සේ කෝටි ගාණක් ඇදෙන එක වෙනයි. ඔයා දෙන තෑගි වලට මේ රුපියල් 40ක ටිකට් එකකුත් එකතු කරලාම දෙන්න ඕනේ. හරිද? අද පාරමීගේ බර්ත්ඩේ එක කියලා ගිෂෝ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. පාරමීවට සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් අපි ආම මේ ලස්සනේ තිසින්ද
2: ජීවිතවලදී යහපත් පාරමිතාවන් තියෙනවනේ.
1: ඒකනේ.

Supreme Radio. හැමෝටම ඕනේ දිනන්න. හැබැයි දිනන්න ඕන කරන කැපකිරීම කරන්න කැමති ස්වල්ප දෙනයි. ඔබ ඒ ස්වල්ප දෙනාගෙන් කෙනෙක් වන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල.
3: ඔයන්නේ පණ්ඩිත නෝන.
4: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
5: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
3: හදමු හදමු.
5: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
3: දෙන්නම්ක හොඳ වර්ගයකින්.
5: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙල්වා GI බොක්ස් බෝඩ්.
1: මෙල්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බෝඩ්.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දහවල් දෙකට
12: සින්දු කෆේ විත් නිමේෂා.
13: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ.

0: බොරුවනේ පිරිමින්ගේ
1: කද්ද කියන්න
0: බිබෝ පිරිමින්ගේ බොරුවනේ ඔය රසවන්තී මිහිරේ කියලා බොරුවට කියන්න තින් යාළු වෙලා ඉන්න කාලේ විතර ඊට පස්සේ මොයි රසවන්තේත් නැහැ මිහිරෙත් නැහැ මුකුත් නැහැ ඉතින් ඊට පස්සේ ගෙවල් වල එන්නේ නැහැ
1: ඊට පස්සේ හොද්දට ලුණුත්
0: නැහැ හොද්දට ලුණුත් නැහැ කොහොමවත් කවන්නේ ඔය ලුණු එහෙම ගන්නකොට පොඩ්ඩක් හොඳ තැනකින් ගන්න ඕනේ මන්නම් කියන්නේ චාමර
1: අනිවාර්යෙන් ප්‍රමිතිය ගැන බලන්න ඕනේ අනිවාර්යෙන්
0: නැත්නම් ඉතින් නැත්නම් ඊට පස්සේ අපිට වෙන වෙන ප්‍රශ්න හදනවනේ ඉතින් ඒ නිසා ඔයාට ඔය සමහරක් වෙලාවට ඔයා ගන්න බඩු වලට වැඩිපුර ගාණක් ඔයා ගෙවනවා වෙන්න පුළුවන් ඈ ඉතින් අතරමැදි ගාණක් ඉන්නවනේ හාල් අල්ල ලුණු පරිප්පු ඔය ටික ඔක්කොම අරදී ඔයාට අමතර ගාණක් වැඩිපුර ගෙවන්න වෙනවා වෙන්න පුළුවන් අතරමැදියන්ට ගෙවන්න වෙන ගාණ වැඩි නිසා ඉතින් ඒ නිසා ඔයා බය නැතුව යන කසාගල ග්‍රීන් සුප් එකට කසාගල ග්‍රීන් සුප් එකේ ඔයාට අඩු ගාණට ඇති තරම් බහඩ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ gedara ආහාර ප්‍රශ්න ඒ වගේ මුකුත් ආපහු වෙන්නේ නැහැ මොකද කසාගල ග්‍රීන් සුප් එකෙන් ඔයාගේ gedara ඇයට බඩ පිරෙන කෑම ටික දෙන්න පුළුවන්කම තියෙනවා ඔයාට
1: අනිවාර්යෙන් ඉතින් මතක් කරන්න ඕනේ කසාගල ග්‍රීන් සුප් අලුත් තැන කඩුම මිලක් ලංකාවේ ඔබට තියෙන සුපිරි වෙළඳ සල් ජාලයක අලුත්ම අත්දැකීමක් විඳ ගන්න පුළුවන් කමක් තියෙනවා. ඔයාලට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, අල, පරිප්පු, ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වගේම grocery item හැමදේම දිවිනේ අඩුම මිලට විශ්වාසදායකව ප්‍රමිතියෙන් යුතුව ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ශාකා තියෙනවා මාතලේ අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල, ගම්පල ඔබේ ළඟම නගරයේ තික්මණින්ම ශාකාවක් පටන් ගන්න තමයි කසාගල ග්‍රීන් සුප් එකේ අදහස වෙලා තියෙන්නේ. හරි. ඉතින් කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබන්ධ කසාගල ග්‍රීන් සුප් වෙත අද මෙන්න මේ වෙනසත් දකින්න ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ඉතින් අවස්ථා ගොඩක් නේද? ඩිස්කවුන්ට් ගොඩක්, පහසුකම් ගොඩක් එක තමයි ඉතින් කසාගල සමූහ ව්‍යාපාරයේ කසාගල ග්‍රීන් සුප් නමින් ඔබ ළඟට එන්නේ. වැඩිදුර තොරතුරු දැනගන්න මෙන්න දුරකථන අංකය 0112864012ට කතා කරන්න වැඩි විස්තර දැනගන්න ඔයාට.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි යමු නේද?
1: අපි යමු එහෙනම් අද නේද?
0: එහෙනම් අපි හැවදින්න යමු.
2: Travel with Supreme.
0: එහෙනම් ඉතින් උදේ පාන්දර මේ TikTok live එකේ ඉන්න කට්ටියව අපි අහන් ඉන්න කට්ටියව එකතු කරගෙන එක්කන් යන්න කොහෙට හරි trip එකක් අපිව.
1: අනිවාර්යෙන් එක්කන් යන්න ඕනි. අද අපි යන්නේ බෙලිගල් කෝරළයට යන්නේ අපි. හරි.
0: බෙලිගල් කෝරළය
1: සබර්ගම පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරුගොඩ නිම්නයේ ලෙනගලලෙන් විහාරය බලන්න තමයි අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ. ඉතින් මේ ගමන ගියාට පස්සේ ඉතින් ඔයාට ලංකාවේ තියෙන ලස්සන අය ඉතින් කියලා නිම කරන්න බැරි තරම් බලා ගන්න පුළුවන්. ගුරුගොඩ නිම්නය කියලා කියන්නේ ජල උල්පත් ගණනාවකින් පෝෂණය වෙච්ච නිම්නයක්. කල්නිගඟටත් එකතු වෙන අතුගංගාවක් මේ හරියෙන් පටන් ගන්නවා. හරි. ඒක නිසා ඉතින් ඔය අනිවාර්යෙන් යන්න ඕනේ. දැන් මම අර කියපු විදිහට පුරාණ බෙදීම අනුව බෙලිගල් කෝරළයේ නැගිනහිර කීරවැල පන්තුවට තමයි අයිති වෙන්නේ.
0: කීරවැල පත්තුවට
1: තමයි අයිති වෙන්නේ. ලෙන් විහාරයක් මේ ලෙන් විහාරය. ඔබට යන්න පුළුවන් කමක් තියෙනවා වරකපොල පැත්තින් යනවා නම් වරකපොල නගරේ ඉඳලා කිලෝමීටර් 15ක් විතර යන්න ඕනේ. නුවරපාරේ වයනවා නම් නුවරපාරේ ගිහිල්ලා නෙළුම්දෙනි හන්දියෙන් හැරිලා ඔයා ගලපිට මඩට යන්න ඕනේ. එතනින් ගිහිල්ලත් යන්න පුළුවන් කමක් තියෙනවා. ඓතිහාසික වශයෙන් වැදගත්කමක් තියෙනවා. මොකද ලංකාවේ මං දැන් කතා කරපු ලෙන් විහාර ගණනාවකින්ම නෙපු මං කොහේ හෝ ලෙන් විහාරයක් සම්බන්ධයෙන් කිව්වොත් වට්ටගාමිනී අබේහෙවත් වලගම්බා රජතුමාගේ නමක් කියලා තියෙනවනේ. මේ ලෙන් විහාරයටත් වලගම්බා රජතුමාගේ නම එකතු වෙලා තියෙනවා මේ විහාරයේ කරවීම සම්බන්ධයෙන්. මොකද වලගම්බාවන් වසර ගණනාවක් ගල්ලෙන් වල ජීවත් වෙමින් තමයි අපේ රට සොලීන් පරදා නැවත රජකම ලබා ගන්න පුළුවන්කමක් එතුමන්ට ලැබෙන්නේ. හරි. බලා ගන්න තැන් ගොඩක් තියෙනවා මෙතන. මහලෙන කියලා ලෙනක් තියෙනවා. හරිද? මැද විහාරයේ විශාලතම විහාරය විදිහට හඳුන්වනවා. සාමාන්‍ය අඩි 31යි අඟල් 6ක් විතර විශාලත්වයක් තියෙනවා මේ ලෙන. ඉතින් හිතන්න ඕචර විශාලයිද කියලා. ඒ වගේම ඉතින් මෙතන සිතුවම් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. බුද්ධ ප්‍රතිමා තියෙනවා. නూరు යුගයේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ වගේම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙනවා. වම්බිත්තියේ පිහිටි බුදු පිළිමයක් තියෙනවා. විෂ්ණු දෙවියන්ගේ පිළිම. මේ වගේ පිළිම ගණනාවක් නూరు යුගයේ චිත්‍රකලාව, ඒ වගේම මූර්ති සම්ප්‍රදාය ඔබට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ලෙනගල ලෙන් විහාරයට යනවනම් මෙතන මම කියපු විදිහට මේ විශේෂම වලගම්බා රජතුමාගේ ඉතිහාසයක් හැංගිලා තියෙනවා. වලගම්බා රජතුමන් මේ ස්ථානයේ සැඟව සිටියා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අනුරාධපුරයේ යුගයේ දක්වා එතකොට මෙහි මූලාරම්භයේ දිව යනවා. මොකද වලගම්බාවන් අනුරාධපුර යුගයේ තමයි රජකම් කළේ. ඉතින් කටාරම් කොටලා තියෙනවා, සෙල්ලිපිත් මෙතන තියෙනවා කියලා තියෙනවා. තවත් එක ජනප්‍රවාදයක් තියෙනවා නිපු. මේ ජනප්‍රවාදයේ විදිහට සඳහන් වෙනවා සෙල්ලිපියක සඳහන් වුණු කරුණක් අනුව තමයි මේ හොයාගෙන තියෙන්නේ. ශිව කුමරුගේ පුත් දුහතර කුමරු මනාපදස්සන ලෙස පැමිණිලා මේ විහාරය සංඝයාට පූජා කළා කියලා තියෙනවා. එහි සඳහන් වෙලා තියෙන්නේ පැමිණි නොපැමිණි සිව් දෙස සංඝයාට පූජා කරන බව තමයි එහි සඳහන් කරලා තියෙන්නේ. හරි. මෙයත් සෙල්ලිපි කියවීමෙන් අනුව සෙල්ලිපිල තොරතුරු අනුව හොයාගෙන තියෙනවා. මට මේ වගේ පූජා කිරීමක් සම්බන්ධයෙන් හම්බුණු පළවෙනි අවස්ථාව තමයි මෙච්චර අපි ලෙන් විහාර ගැන කතා කළේ. කියන්නේ ශ්‍රිව දෙවියන්ගේ පුත් දුහතර කුමරු මනාප දස්සන ලෙස පැමිණිලා මේ ලෙනක් පූජා කළා කියන එක සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා උඩරට රාජධානිය සහ විශේෂයෙන්ම ගම්පොළ රාජධානිය එතනින් කතා කරා මේ වගේ රාජධානි ගණනාවක් අපිට දේව විශ්වාසත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. එතකොට මේම කාරණාත් මෙතන ඇතුළත් වෙලා තියෙනවා. 1802 දී මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ලෙව්කේ විජේසුන්දර රාජකරුණා 1802 දී සතර කෝරලේ දිසාවේ බවට පත් වෙලා තියෙනවා. ඔහුගේ අසාමාන්‍ය ශක්තිය, නිරායුධ සටන් හා ආයුධ හැසිරීමේ දක්ෂතා නිසා ඔහු ප්‍රසිද්ධ චරිතයක් වෙලා තියෙනවා. අතින් පොල් ගෙඩියක් බිමට අතින් පොල් ගෙඩියක් බිඳින්න පුළුවන්ලු මෙහෙම.
0: හරි,
1: ඒ වගේ හැකියාවක් එතුමන්ට තිබිලා තියෙනවා. ඕක පස්සේ කාලෙදී අපිට විශේෂයෙන්ම මේ දඬු බස්නාමානෙදී වගේ අපිට සමහර තැන්වල බලා ගන්න පුළුවන් කමක් තියෙනවා ওই හැකියාවන් ගැන. හරි, ඒ වගේම එතනින් එහා ගිහ තවත් ওই ටෙලිනාට්‍ය ගණනාවක් තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණයන් ගණනාවක් තියෙනවා. හරි,
0: ලෝකේරාල කියලා ඉන්නේ. එයාට නැත්නම් වෙන
1: චරිත දෙක වෙනයි. මම කියන්නේ ඒ සම්ප්‍රදාය විශේෂයෙන් අංගම්පොර සටන් සාක්ෂණය, අංගම්පොර හටන් කලාව අපිට මෑතකදී අපිට සිනමා නිර්මාණයක් තුළින් එහෙම නැත්නම් ටෙලි වෘතාන්තයක් තුළින් ජයන්ත චන්ද්‍රසිරිගෙන් තමයි බලා ගන්න පුළුවන්කමක් තිබුණේ. මං කියේ ඒ වගේ පසුබිමක් අපිට මේ කියද්දී අපේ චිත්‍රය ඇඳෙනවා. ඉතින් ඒ වගේ විශිෂ්ට මිනිසුන් ඉඳලා තියෙනවා. මොවුන්ගේ දායකත්වයක් මෙතන ලබා දීලා තියෙනවා. මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන් ඔවුන් තමයි මේ දේවල් ආරක්ෂා කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන සත්සති විහාරයේ ලෙසින් විහාරයකුත් දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි, මං අර කියපු විදිහට මහලෙන කියලා තියෙනවා, චිත්‍ර තියෙනවා බලා ගන්න, විහාර ගණනාවක් තියෙනවා, විහාර තුනක් විතර තියෙනවා ඔයාලා බලා ගන්න. ඉතින් අනිවාර්යෙන් ඔයා යනවනම්, කෑගල්ලට යනවනම්, ඔය යන පාරේ නුවර පාරේ යනවනම් ගිහිල්ලා බලලා එන්න ඕනි තැනක් තමයි ලෙනගල ලෙන් විහාරය කියලා කියන්නේ. හරිම අලංකාර දර්ශනයක් තමයි තියෙන්නේ. අපිට දැක්කට පස්සේ විශාල ගලක් යට තමයි විහාරේ හදලා තියෙන්නේ. නුවරුගේ සම්ප්‍රදාය තියෙන්නේ, සිංහලුළු සෙවිලි කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා යන ගමනක ලෙනගල ලෙන් විහාරයත් බලලා එන්න ඕනි විහාරයක් කියලා ඉතින් අපි ඔයාට කියනවා.
0: නිදහස සැනසීම ඔයා හොයනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙතනට ගිහිල්ලා ඒ නිදහස සැනසීම දෙකම බලා ගන්න, ලබා ගන්න පුළුවන්කම තියනවා කියන එක මතක් කරන්න ගමන්. එහෙනම් අපි කෙටි විරාමයකට යමුද?
1: අපි කෙටි විරාමයකට යමු. වෙලා මතක් කරන්න උදේ 8:32 දැන්.
2: Travel with Suprem.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතාන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: පෙරලිකාර සඳුදා
2: සතියේ
0: දවස් පහේම උදේ 10ට
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
4: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
6: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදෑසනයේ විනාඩි 41යි දැන් වෙලාව. මතක් කරන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන.
2: ඔබේ වෙල්ඩින් කර්මාන්තය තවත් ඉස්සරහට කරගෙන යන සවිශක්තිමත් පදනමක් හදාගන්න හොඳම අවස්ථාව. වෙල්ඩින් කරන මහත්තුරු ඉන්නවනේ මේ වෙලාවේ නේද? දැන් ෂොප් එක ඇරලා ඇත්තේ නේද? වැඩ පටන් ගන්න ඇති.
1: ඔව් ගොඩක් අය.
2: ඔව් දැන් ගොඩක් අය වැඩ පටන් ගන්නවා. උදේ 8:41 නේ. අපි ඔෆිස් එකේ නැති වුණාට නේද? නිෂ්පාදන කටයුතු වලට ඒ වගේම වෙල්ඩින් අවශ්‍යතාව වෙනුවට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. අවම ලෝබර අවම දුන් විමෝචනය. මේ අවම දුන් විමෝචනය කියන එක ගොඩක් වැදගත් නේ. ඒ කියන්නේ නැත්තම් අපි සමහර අය දැකලා තියෙනවා දුම කියන්නේ නිකන් අර ඩෙන්ගු මදුරොන්න මේ අර දුම්මල්ලන්නේ ඒ වගේ සමහර වෙල්ඩින් කරන තැන් වල. ඒක හරි අමාරුයි මිනිස්සුන්ට. ඉතින් බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිපහදු නිරවද්‍ය වෙල්ඩින් සේවාවක් වට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. දශක දෙකක විශ්වාසයක් සමග කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්වා වෙළඳපළට නවතම නිෂ්පාදනයක් විදිහට තමයි මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ හඳුන්වා දෙන්නේ. ඉතින් SLA සහතික කළ පළමු වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. වාගේ නිෂ්පාදන කටයුතු වලට වෙළඳින් අවශ්‍යතාවයනට පාවිච්චි කරන්න පුළුවන්. දැන් හાર્ඩ්වෙයාර් කරන කෙනෙක් ඉන්නෝ නම් එයාලා මෙච්චර කාලයක් ගත්තේ නමක් නැති සන්නාමයක් නැති ඒවා නම් ඔන්න දැන් ඉතින් වඩ පුළුවන් කමක් තියෙනවා මෙල්වා විශ්වාසින් යුතුව මේ වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ ගන්න. එතකොට වාගේට එන පාරිභෝගිකයන්ට ඔයාලට කියන්න පුළුවන් මේවා ගන්න කියලා. මොකද අපේ රටේ මිනිස්සු ආරක්ෂා කරගන්න හැබැයි අපි නේද මුදෙන් වෙල්ඩින් වැඩ කරන්න යනකොට එහෙම ගොඩක් අනතුරු සිද්ධ වෙනවා. ඉතා ප්‍රබල අනතුරු සිද්ධ වෙනවා. ගින්දරත් එක්කනේ සෙල්ලම් තියෙන්නේ. ගින්දරයි අතුරත් එක්ක සෙල්ලම් දාන්න එපා කියලානේ කියලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්න බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් සහතිකයක් ලබා දීලා තියෙනවා. මොකද SLS සහතිකයේ තියෙනවා මෙල්වා වෙළඳ නාමයෙන් තමයි එන්නේ. වගේ නිෂ්පාදන කටයුතු සාර්ථක කරගන්න වට හොඳම අවස්ථාවක් තියෙනවා.
1: දැන් චාමල් බර කතාවක් හම්බුණා. කියන දෙයක් කතාව. මේ කතාව සිද්ධ වෙන්නේ මේ එක්තරා දුප්පත් මිනිස්සෙක් සහ ධනවත් මිනිස්සෙක් වගේම මහලු මිනිස්සෙක් අතර කතාවක්. එන්න මේ කතාව තමයි ඔබත් එක්ක බෙදා ගන්න හදන්නේ. එක දවසක් මේ ගඟක් ළඟ මහලු මිනිසෙක් ගඟට වැටිලා තිබ්බා චාමල්. ඒ කියන්නේ යා ගඟට වැටිලා උදව් ඉල්ලන ගමන් කෑ ගහගෙන ඉන්නවා. එතනට එනවා එක්තරා දුප්පත් මිනිසෙක්. මේ දුප්පත් මිනිසයා උදව් කරන්න හැදුවත් ඒ මිනිසයාට පීනන්න පුළුවන් කමක් නැහැ. ඒ අසලින් මේ වෙලාවෙම බෝට්ටුවකින් යනවා හරි ධනවත් පුද්ගලෙක්. මේ ගඟේ බෝට්ටුවකින් යන්නේ තමන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් තමයි යන්නේ හදිසි වැඩකට. ඉතින් යනකොට ඉද්දී මේ කොහොම හරි මේ දුප්පත් මිනිසයා බේර ගන්න කොච්චර උත්සාහ කළත් එයාට බේර ගන්න අමාරුයි මේ මහලු මිනිසයා. මොකද එයා පීනන්නවත් දන්නේ නැහැ. සහ කිසිම ආධාරකයක් තමන් ගාව නැහැ. හැබැයි මේ දුප්පත් මිනිසයා අන්තිමේදී කෑ ගහලා උදව් ඉල්ලන අර ධනවත් මිනිසයාගෙන් අනේ පොඩ්ඩක් උදව් කරන්න, මෙයාව බේර ගන්න උදව් කරන්න, ගොඩට ගන්න උදව් කරන්න කියලා. හැබැයි ධනවත් මිනිසයා කියනවා මට වෙලාවක් නැහැ, මට මගේ වෙලාව නාස්ති කරන්න බෑ කියන ධනවත් මිනිසයා ඒක දිහා බලන්නවත් නැතුව යනවා. එයාගේ තිබ්බ රාජකාරී තත්ත්වයේ කියන්නේ එයා ගොඩක් කාලේ බහුල නිසා එයා ඒක මග ඇරලා යනවා. කොහොම හරි කට්ටියගේ උදව්ව අරගෙන කොහොම හරි මේ දුප්පත් මිනිස්සයා තමන්ට පුළුවන් උපරිමයේ අරගෙන තමන් පීනන්න දන්නේ නැති වුණත් අර මහලු මිනිස්සයා බේර ගන්න උත්සාහ කරනවා. අන්තිමේදී දුප්පත් මිනිස්සට පුළුවන්කම ලැබෙනවා චාමර මේ මහලු මිනිස්සයා බේර ගන්න. මහලු මිනිස්සයා බේරගෙන ගොඩට අරගෙන අන්තිමේදී දුප්පත් උනත් තමන්ගේ ජීවිතේ හැමදේම නැති වුණත් තමන්ට මිනිස්සකම දන්න නිසාම අර මිනිස්සයා බේර ගන්න ඒ දුප්පත් මිනිස්සට පුළුවන්කම ලැබෙනවා. කොහොම හරි ටික කාලයක් ඔය විදිහට ගෙවිගෙන යද්දී අර ධනවත් මිනිස්සයාට කාලයක් යනකොට ඔහොම එක දිගටම යනකොට තමන්ගේ බිස්නස් එක ටික ටික කඩන් වැටෙන පටන් ගන්නවා චාමර. ව්‍යාපාරයේ දියුණුවක් නැති වෙනවා. ව්‍යාපාරයේ අන්තිමේදී සේවකයන්ට තමන්ගේ පරිමුදල්වත් ගෙවා ගන්න පුළුවන් කමක් නැති වෙනවා. ටික ටික ටික ටික ඔය විදිහට ගිහිල්ලා හොඳටම හිරවලා මේ ධනවත් මිනිස්සයාගේ දේවල් ටික කඩාගෙන වැටෙනවා. මුකුත්ම නැති වෙනවා. අඩුම තරම ඉන්න ගෙදරක්වත් නැති වෙනවා. සියල්ලම ඔව් සතු තියෙන හැමදේම අන්තිමේදී ඔහුට සිද්ධ වෙනවා. ඔහුට සිද්ධ වෙච්ච ඒ බංකොලොත් වීම නිසාම ඒ දේවල් පවරන්න. ඉතින් එහෙම වෙලා අන්තිමේදී මේ මිනිස්සයා එන්නේ ආපහු අර ගමටම තමයි. මොකද මේ ධනවත් මිනිස්සයා මේ ගමේ මිනිස්සෙක්. ඊට පස්සේ කොහොම හරි මේ තැනට ඇවිල්ලා අන්තිමේදී කන්න බොන්නවත් නැතුව කෑම ටිකක් ඉල්ලගෙන යනවා චාමර. කෑම ටිකක් ඉල්ලගෙන ගියාට පස්සේ අවසානයේදී කවුරුත් උදව් නොකරපු තැන අර එදා මහලු මිනිස්සට උදව් කරපු දුප්පත් මිනිස්සයාම මේ ධනවත් මිනිස්සට උදව් කරනවා චාමර. මේ ධනවත් මිනිස්සයාට කන්න කෑම ටිකක් දෙනවා. දැනට මගේ තැන ඉන්න කියලා ඔහුගේ තැන දෙනවා. ඒ දුන්නට පස්සේ ධනවත් මිනිස්සයා අහනවා, ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? එදා මට මතකයි මම ඔයාලව මගේ අරලා ගියා. මට තිබ්බ අර මහලු මිනිස්සයා බේරගන්න. හැබැයි මට ඒ වෙලාවේ හිතුනේ නෑ එයාව බේරගන්න කියතරම් හොඳ දෙයක්, ඒ තරම් ඒ කියන්නේ මිනිසුන්ට කරන ගෞරවයක් කියනක මට තේරුන්නේ. හැබැයි මට දැන් තේරෙනවා සල්ලි තිබුණා තෙදාමට මනුස්සකම තිබ්බේ නැහැ. සල්ලි තිබ්බා තෙදා මිනිසුන්ට තේරුම් ගන්න මට පුළුවන්කම තිබ්බේ නැහැ. හැබැයි මට දැන් තේරෙනවා මොන වෙලාවක හරි මට තියෙන හැමදේම නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කොච්චර දේවල් නැති වුණත් මට තියෙන මනුස්සකම නැති වුණා නම්, ඒ කියන්නේ මනුස්සකම තිබ්බනම් මට ආපහු පාරක් ගොඩ එන්න පුළුවන් කියන එක මට අද තමයි තේරුණේ. ඉතින් ඒ නිසා මට සමා වෙන්න, මං ආපහු කවදාවත් කවුරු හරි උදව් කරන කෙනෙක්, ඒ කියන්නේ උදව් අවශ්‍ය කෙනෙක් දැක්කොත් මං ඒකේනව මගහරින්නේ නැහැ කියලා කිව්වා. ජීවිතේ සමහර කාලවල චාමර, ඒ කියන්නේ උදව් කරන්න තව මනුස්සෙක්ට පුළුවන්කම තියාගෙනත් උදව් නොකරන මිනිස්සු අපි ඕන තරම් දැකලා තියෙනවා. සමහර වෙලාවට යාගේ තියෙන තත්ත්වේ නිසා වෙන්න පුළුවන්, එයාට තියෙන මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් නිසා වෙන්න පුළුවන් උදව් නොකර යන්නේ. හැබැයි ඔබට පුළුවන් නම් කවහරි උදව් අවශ්‍ය කෙනෙක් දැක්කොත් අනිවාර්යයෙන්ම එයාට උදව් කරලා යන්න ඔබට ඒ වෙලාවේ පුළුවන්කමක් තියෙනවා නම්. සමහර වෙලාවට අපින් කෑම වේලක් ඉල්ලගෙන ඉන්න මිනිස්සු ඉන්නවා චාමර. ඒ කියන්නේ මේ මිනිස්සයා ඒ කෑම වේලිය ඉල්ලනවා ඇත්තේ සමහර විට තමන් ගාව කන්න සතයක් නැති නිසා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඔයාට කරන්න හොඳම විදියෙන් අවස්ථාව තියෙද්දිත් සමහරකට අපෝ මේ බොරුකාරයෙක් වෙන්නද කියලා යනවා නම් එතන ඔයා උදව් නොකර යන්නේකින් සමහර විට මේ මිනිස්සයා අන්තිමේදී මොකක් හරි අසනීපයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් නම් කාට හරි උදව්වක් කරන්න මොනම වෙලාවක හරි ඔයාට ඒ වෙලාවෙ හිතක් පහළ වෙනවා නම් ඇත්තටම ඉතින් ඔයා අර මිනිස්සුන්ට උදව් කරන එතකොට අර හොඳ හිතක් තියෙන මිනිස්සෙක් වගේ අනිවාර්යෙන් පෙනේ.
2: අනිවාර්යෙන් උදව් කරන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ නේද අපි?
1: ඔව් අපිට උදව් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් උදව් කරන්න. මොකද උදව් මගහරින්න ඕනේ නැහැ. උදව් කරන්න පුළුවන් වෙලාවෙ උදව් කරා කියලා කියන්නේ අපිට නැති වෙලාවක කොයි වෙලාවක හරි එනවා චාමර. මොකද අපිට හැමදාම දේවල් තියෙන්නේ මේ ධනවත් මනුස්සයට වෙච්ච විදියටම සමහරට කවදාහරි අපිටත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එදාට අපිටත් කවුරු හරි උදව්වට එන්නේ අපි කරපු මනුස්සකම් නිසාම තමයි. ඒ නිසා තමයි මනුස්සකමින් ජීවත් වෙන්න කියලා කියන්නේ චාමර. නිකමට හිතලා බලන්න සමහර මලගෙවල් අපි ගමුකෝ. ඒ මලගෙවල් වල මිනිස්සු කොච්චර පිරෙලා ඉන්නවද කියලා කියන්නේ. මිනිස්සු කොච්චර අනේ අපරාධ මෙයා තව කාලයක් ඉන්න පුළුවන් වුණා නම් කියලා කොච්චර කියනවද කියලා බලන්න. ඒ කියන්නේ මේ මිනිස්සු ගොඩාක් ආදරෙන් මේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරපු නිසාම තමයි. සමහර මලගෙවල් ගත්තාම පස්සේ ඒක මිනිස්සෙක්වත් නැහැ චාමර. මිනිස්සු කියන්නේ අප්පෝ එයාගේ හැර ලොකු කම. එයා මිනිස්සුන්ට කවදාවත් සලකන්න දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එහෙම වෙන්නම ඔයාගේ මනුස්සකම නැති නිසා. ඉතින් ඒ නිසා මිනිස්සෙක් වගේ හැසිරෙන්න, මිනිස්සෙක් වගේ හැසිරුණොත් ඕනම වෙලාවක අපිට නැති වෙලාවකුණත් උදව් ගන්න පුළුවන්කම තියෙනවා. කොහෙන් හරි අපිට උදව්වක් දෙයි. අද අපිට නැති වුණා වෙන්න පුළුවන්. අද අපි කෙනෙක්ට දේ තීලා අපිට ඒ දේ නැති වුණා වෙන්න පුළුවන්. හැබැයි හෙට දවසේදී අනිවාර්යෙන්ම ඔයාට හම්බ වෙනවම තමයි.
2: අනිවාර්යෙන්.
1: එහෙනම් අපි හැමෝම සින්දුව දෙකටම අහගෙන ඉන්න.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: Molly, corona angle ticket එකක් දෙන්න please. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
4: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ, අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
6: උදේට ඇහෙන සද්ද අතරට වෙල්කම් ෂෝ.
7: උදෑටයි විනාඩි 55යි දැන් බලාව මතක් කරන්න ඕනේ අපිත් එක්ක මේ ගමන යන්න බෙල්වා ජීආයි පයිප්ස් එකත් වෙලා ඉන්නවා කියලා. ඉතින් ගෙදර ශක්තිමත්ව හදාගන්න නම් ඔබේ කාර්යාලේ එහෙම නැත්නම් ඔබට අවශ්‍ය තැන ශක්තිමත්ව හදාගන්න නම් ජීආයි බට පාවිච්චි කරන්න කියලා මතක් කරන්න ඕනේ.
8: අනිවාර්යෙන් ඒ වගේම තමයි තිබුණට මතක් කරන්න තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගැන.
7: අද සම්පතව මිලදී ගන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාට පුළුවන්කම තියෙනවා ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත ගන්න ඕනේ. හරිද? මහජන සම්පත ගත්තට පස්සේ ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගි වාට හිමි කර ගන්න පුළුවන්. අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගි වගේම අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි තුවාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අනිකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ත්‍රිපත හරහා ඔබට ජයග්‍රහණය තව තවත් ලබා ගන්න පුළුවන් කියන එක මතක් කරන්න ඕනේ.
8: මතක තියාගන්න අද වියදමට අද සම්පත ලොතරැයි වැඩි වැඩියෙන් ගන්න. ඔයාට මේ කියපු විදිහට ඉතින් දවස සරු කරගන්න දවස සුභ කරගන්න අවස්ථා ගොඩක් හදලා දීලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලෙ.
7: ඒ වගේම තමයි ඔයාට උන්නට කැස්සට හිඹිරිසාව තැඟපත වේදනාවට මේ හැමදේට මිග්මන් සහනේ අරන් එන්නේ මෙල්ඩෝල් කියන එක මතක් කරන්න එපා. මේක පැරසිටමෝල් විශේෂයක්. ඔයා අනිවාර්යම පර්ස් එකේ පොකට් එකේ හැම තැනකම ඔයාගේ බෑග් එකේ වෙන්න පුළුවන් හැම තැනකම තියාගන්න ඕන එකක් තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ. මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න ඉක්මනටම දෙන්න. එයාගේ හරි එයාගේ හරි දෙන්නගෙම ওই තියෙන අමාරු කන්ට කඩු වෙනවා.
8: අනිවාර්යෙන්ම මේ කියන දේවල් අඩු වෙනවා නේද?
7: ඔව් ලෙඩ ටික අඩු වෙනවා. ඒ කියන්නේ ලෙඩ ටික අඩු වෙලා ඉක්මන් සහනය වාර ගන්න පුළුවන්කම තියෙනවා. දැන් චාමර මේ අද හැමෝම බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව දිනයිද මේ තරගාවලිය ජයග්‍රහණය කරයිද
8: කියලා. කොහොමද තරගාවලිය කියන්නේ? අපිට IMF තරගිකුත් තියෙනවා. නායක වන්න තියෙනවා ඊළඟ අවුරුද්දේ.
7: මේ කියන්නේ ක්‍රිකට් එක. අද T20 තරගයේ තියෙනවා. T20 තරගයේ අද දවසේ තියෙන තුන්වෙනි තරගයේ තමයි පැවැත්වෙන්නේ.
8: ක්‍රිකට් මහත්තුර ගැන නේද?
7: ඔව්. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව කණ්ඩායම අතර තමයි අද දවසේදී මේ 20 තරගයේ තුන්වෙනි දිනේ තමයි අද දවසේ පැවැත්වෙන්නේ. ඉතින් මේ තරගය පළවෙනි තරගයේ චාම්බර T20 තරගාවලිය දිනන්නේ ඉන්දියාව කොදවුවන්. ඊට පස්සේ දෙවෙනි එක ශ්‍රී ලංකාව දිනා ගන්නවා.
8: ඒකත් එක්කම
7: ඔව් බටහිර ඉන්දියාව කොදවුවන් ජයග්‍රහණය කරනවා. දෙවෙනි තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා. එතකොට තරගාවලිය සම වෙනවා. අද දවසේ ජයග්‍රහණය කරොත් එහෙම ශ්‍රී ලංකාවට පුළුවන්කම ලැබෙනවා මේ තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගන්න.
8: අපි ඉතින් සුබවතුම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්න කියලා නේද?
7: මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මං හිතන්නේ පන්දු පිටිය රැකීමක් පඳුකරණය නිරත වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොඩිය කණ්ඩායම අතර ලකුණු 169 අභියෝගයක් ලබා දුන්නේ වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමට. මේ වෙද්දී පන්දුවාර 11යි පන්දු 6ක් අවසානයේදී ශ්‍රී ලංකා වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම කඩලු 4ක් දැවි ලකුණු 73ක් ලබාගෙන ඉන්නවා. පන්දුවාර 11යි පන්දු 6කදී
8: තවත් පන්දු 44කදී ලකුණු 97ක් ඕනේනේ තරගය ජයග්‍රහණය කරන්න.
7: දිනයිද? ලංකා දිනයිද? ලංකා දිනන්න ඕනේ නේද?
8: අපි බලාගෙන ඉන්නවා. ඕනේ දිනන්න ඕනේ අනිවාර්යෙන් දිනුම පෙරදුම බාර ගන්නත් වෙනවා ඉතින්නේ තරගයේදී. බලමු බලාගෙන ඉමු. ඉතින් අපි තොරතුරු කියමු ඉස්සරහට වෙන්නේ කොහොමද කියලා. පෙර දීගෙනව ගැන නම් කියන්නේ නැතු ඉන්නම්.
7: ඔව් එහෙම කියන්නේ දිනනවා
8: ගැන කියන්න.
7: එහෙනම් ඉතින් අපි යනවා කෙටි සින්දුවකට යනවා. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැකිනේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනඩිතහනය ලොතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහතාන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: දෙනවයයි විනාඩි 7යි දැන් වෙලාව. අපේ අන්තිම පැයට තමයි යවෙත් තියෙන්නේ. අන්තිම පැයත් මතක් කරන්න ඕනේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය මේ පැත්තෙන් අපිත් එක්ක වගේම ඔය පැත්තෙන් ඔයත් එක්කත් එකතුලා ඉන්නවා කියලා.
2: ඒ වගේම තමයි දැන් ඔයාලට මතක් කරන්න ඕනේ මෙලඩෝල් ගැන. මොන කැස්ස සම්ප්‍රතික්ෂාව ඉක්මනින්ම නැති කරගන්න මෙලඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න අනිවාර්යෙන්ම.
1: ඔව්. ඉතින් ඒ කටේ ඉන්නා වගේම තමයි අපේ වටේ ඔයත් ඉන්නවනේ. ඉතින් ඔයා ඉන්න නිසාම ඔයාට ලෝකේ එක එක දේවල් තියෙනවා. ඒ දේවල් දැනගන්න අපි සලස්සන්න ඕනේ. ඒක අපිට තියෙන වගකීමක් සහ ඔයාර හැමදාම අහන දේවල් වලට අමතරව ටිකක් වෙනස් විදිහේ දේවල් දෙන්න තමයි අපි මේ තරම් උත්සාහ කරන්නේ. දන්නවද මේ ජපානයේ කියන්නේ අළු වෙලා තියෙද්දිත් උත්සාහයේ ප්‍රබලත්වය පෙන්නලා නැගිටපු රාජ්‍යයක් කියලා. ඒක හැමෝම දන්නවනේ. අළු වෙලා ගිනිගෙන තියෙද්දි හැමදේම විනාශ වෙලා තියෙද්දි බිඳුවේ ඉඳන් ආපහු නැගිටින්න ඕමනා වෙච්ච නැගිටින්න සිද්ධ වෙච්ච රාජ්‍යයක් තමයි ජපානය කියලා කියන්නේ. ජපානය තමන් නැගිට්ට විතරක් නෙමෙයි චාමර, විනය, පිරිසුදුකම, පිළිවෙල, මෙන්න මේ කියන දේ ජපන් ජනතාව ඇතුළේ පොඩි කාලෙඳම හැදුවා. පොඩි කාලෙඳම මේ කරන දේවල් ටික ඔළුවට දාලා දාලා අපි පිළිවෙලට ඉන්න ඕනේ, අපි පිරිසුදුවට ඉන්න ඕනේ, විනයගරුක වෙන්න ඕනේ කියන එක ලෝකෙටම කියලා දුන්නේ, ලෝකෙම ආදර්ශයක් කරගන්න තැනටපත් උනේ ජපානයේ තියෙන හැදියාව නිසාම තමයි.
2: ඔව්, අංකයකට විනය හැදුවා නේද? විනය වටානම හැමදේම එකතු වෙන්නේ නේද? පිරිසුදුකම වෙන්න පුළුවන් හැමදේම ගොඩනගින්නේ විනයත් එක්ක නේද?
1: ජපානයේ තියෙනවා චාමට හරි අපූර්ව මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජේ. මේක සුප්‍රසිද්ධ හැමෝම අගේ කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජේ කියන්නේ මොකක්ද? ඕ සෝජේ කියන වචනේ තේරුම තමයි චාමර මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාමර. මොකද සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ඒගොල්ලන් හිතනවා පොඩි කාලේ ඉඳන් දරුවන්ට මේ දේ පුරුදු කරාට පස්සේ ලොකු වෙද්දී පිරිසුදු රාජ්‍යයක් සහ හරිම එකමුතු රාජ්‍යයක් හදන්න පුළුවන් කියලා. මොකද හැමෝම එකතුලා තමයි මේ වැඩේ කරන්නේ. නිකන් හරි හිතනකො අපේ ස්කෝලේ ඒ වැඩේ කරන්න දුන්න නම් එහෙම ඒක අපි සමහර කරලා කරනවා. දැන් කොළඹ තියෙන ප්‍රසිද්ධ පාසල් වල නිකන් හරි ওই දේ කරන්න දුන්න නම් එහෙම චාමර සමහර අම්මලා තාත්තලා වෙන බැනුම් අහ ගන්න වෙනවා මේ ටීචර්ස්ලාට. එහෙම ඇයි ඔහොම දේවල් කරන්නේ කියලා. හැබැයි ඉස්සර නම් අපේ ස්කෝලේ අපි අර දවසින් දවස ගානේ දාලා කණ්ඩායම් හදලා එහෙම පිරිසුදු කිරීමේ දේවල් තිබ්බා. හැබැයි මේක විශේෂයි. මේක අනිවාර්යයෙන්ම හවසට කට්ටියත් එක්ක, මේ කියන්නේ පාසල් ගුරුවරුන් මේ හැමෝමත් එක්කම ඒක තරා සිද්ධ කරනවා. මේ සම්ප්‍රදාය නිසා කුඩා කාලේ ඉඳන්ම තමන්ගේ දේවල් ලස් කරගන්න, එතකොට සාමූහිකත්වයේ පොදු දේපළ වලට ගරු කිරීම මෙන්න මේ ගුණය ඇති කියලා ජපාන රජයේ හිතුවා. ජපාන රජයේ හිතුවා විතරක් නෙමෙයි චාමර, ඒක ඇත්තක් බවට පත්තරා තියෙනවා. මොකද ගොඩක් කරාවට ජපානේ කට්ටිය නිකන් හරි හිතන්නකො මේ මොකක් හරි තියෙන ක්‍රීඩාවක් නරඹන්න යනවා කියලා, මොකක් මැච් එකක් බාන්න යනවා කියලා. ඒ මැච් එක බාන්න ගියත් ක්‍රීඩාංගණයෙම පිරිසුදු කරලා එන හැකියාවක්, එහෙම ගුණයක් ජපානේ ඉන්න මිනිස්සුන්ට තියෙනවා චාමර. ඒ වගේම තමයි මොනම වෙලාවකවත් තමන්ගේ කුණු නිකන් පාරදාලා යන ජපානේ මිනිස්සු කැමති වෙන්නේ නැහැ. මොකද පොඩි කාලේ තමයි උගන්වලා තියෙනවා නෑ එහෙම කරන්න එපා කියන එක, පිරිසුදුකම තියාගන්න ඕනේ කියන එක. ඒ වගේම වසර අවසානයේදී ජපානයේ පුරුදු වෙලා තියෙනවා චාමර, ජපානයේ හැමෝම එකතු වෙලා ඕ සෝජි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. මේක සාමාන්‍යයෙන් කාර්යාලවල, නිවෙස්වල, එතකොට එහෙම නැත්නම් තමන්ගේ පාරවල් වල වෙන්න පුළුවන්. මේ හැමෝම එකට එකතු වෙලා නිකන් අපේ රටේ ශ්‍රමදාන කරනවා වගේ ඒ රටත් හැමෝම එකට එකතු වෙලා මේ වගේ පිරිසුදු කිරීමේ සංස්කෘතියක් ගොඩ නගාගෙන තියෙනවා. ඔවුන් ඕ සෝජි පුහුණුව ලබා දීමෙන් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා චාමර. අපි කලින් කතා කරා සිංගප්පූරුව නැගිටින්න කලින් සිංගප්පූරුවට තියෙන ප්‍රශ්න ටික අයින් කරා කියලා. මොකද සිංගප්පූරුවේ බබල් ගම් තහනම් කරා. මොකද ඔවුන්ට සිද්ධ වුණා මේ අන්තිමේදී ඒගොල්ලෝ ගෙනාවපු අලුත්ම නවීන පන්නියම කෝච්චි ආපහු පාරක් යථාර්ථයට පත් කරන්න ලොකු මුදලක් වියදම් කරන්න මේ බබල් ගම් නිසා. ඉතින් ඒ නිසාම තමයි ජපානයේ තීරණය කරන්නේ අපේ රට පිරිසුදු කරන්න ඕනේ. එතකොට අපි පිරිසුදු කරන නිසාම ජපාන් රජයට වෙනමම වියදමක් කියන්නේ නැහැ චාමර පිරිසුදු කිරීමේ කටයුතු සිද්ධ කරන්න. මොකද ඒගොල්ලෝ දන්නවා ජපානයේ ඉන්න වැසියන් මොනම වෙලාවකවත් තමන්ගේ රට අපිරිසුදු කරන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ පිරිසුදු කිරීම වෙනුවෙන් එක හෙලා නැගී සිටිනවා කියන එකත් ජපාන් රජය දන්නවා. ඉතින් ඒ නිසාම තමයි ජපානය පිරිසිදු, පවිත්‍ර, මිනේගරුක රටක් බවට පත් වෙන්නේ.
2: තව තියෙනවා රෙස් පහ සංකල්ප කියලා එහෙමත් අපිට ඉස්කෝලේ කාලේ ගන්නවා නේද ජපානයේ
1: තියෙන. එහෙම ගොඩක් ඒවා තියෙනවා අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. අතරම් කිව්වොත් එහෙම සමහරක් වෙලාවට අපි චාමර කාපු ටොෆි කොලේ පවා පාර දාලා යනවා. එහෙම නැත්නම් මම අදටත් දැකලා තියෙනවා සමහරක් විට දන්නක අපි බීම එකක් බොනවා කියලා. බීම එක බීලා ඒ බීම පැකට් එකේ විදියටම පාරට විසිකන වෙනසු වෙනවා. සමහර කාර් වලින් චාමර එළියට එන්නේ ෂොපින් බෑග්. එතකොට සමහර කාර් වලින් එළියට එන්නේ වතුර බෝතල් චාමර. එහෙම නැත්නම් බීම බෝතල්. තාම මේ මිනිස්සු පුරුද්ද ඇතහැරලා නැහැ. කාර් වල විතරක් නෙමෙයි චාමර දුම් අපි සේවාව පාවිච්චි කරද්දි බස් එක පාවිච්චි කරද්දි සමහර මිනිස්සු බුලත් කියලා එහෙම් පිටින්ම ගහලා දානවා චාමර. ඒක ගිහිල්ලා එක්ක තව වාහනයක නැත්නම් තව මිනිස්සෙක්ගේ එහෙම නැත්නම් බස් එකේම තියෙනවා. ඉතින් එහෙම රටක් තාම මේ අපිට තියෙන්නේ. මිනිස්සු එහෙම රට කතා කරන්න නම් මේක සංවර්ධිත රාජ්‍යයක් කරන්න. මිනිස්සු එහෙම වෙනකොට සංවර්ධිත රාජ්‍යයක් කරන්න අමාරුයි. මම නම් කියන්නේ චාමර මේ මොනවා හරි මිනිස්සු එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම ඒවට දඩ ගහන්න ඕනේ කියලා. මොකද අපේ මිනිස්සු නැත්තම් හැදෙන්නේ නැහැ. මිනිස්සුන්ට කොච්චර කිව්වත් මේක පරිස්සම් කරන්න පිරිසුදු කරන්න කියලා හිතුවත් ඒක හැදෙන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ අපේ මිනිස්සු.
2: අනිවාර්ය අනිවාර්ය නීති තද කරන්න ඕන තියනේ.
1: නීති තද කරන්න වෙනවා. පොඩි කාලේ ඉඳන් ඔය වගේ දේවල් උගන්වන්න සිද්ධ වෙනවා. මොකද චාමර සමහරක් වෙලාවට හිතන්න වැසිකිළියේ පිරිසිදු කිරීමේ කාර්යභාරයේ නියැලලා ඉන්න සමහර මිනිසුන්ට කොච්චර අපහාස කරනවද කියලා. ජපානයේ ඉන්න මිනිස්සු කවදාවත් ඒ වගේ මිනිසුන්ට අපහාස කරේ නැහැ. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම මිනිස්සයටම තරාතිරම් බලන්න නැතුව ගරු කිරීම ජපානයේ උගන්වලා තියෙනවා චාමර. ඒගොල්ලෝ හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අනිත් මිනිසුන්ට ගරු කරනවා. හැබැයි ලංකාවේ අපිට නම් එහෙම මිනිසුන්ට කොන්ද පාත් කරලා ගරු කරන්න පුරුද්දක් ඇත්තම නැහැ. අපි වඳින්නේ අපිට අර මේ හොඳයි කියලා හිතන මිනිසුන්ට විතරයි. අපි ගරු කරන්නේ හොඳයි කියලා හිතන මිනිසුන්ට විතරයි. එහෙම නැත්නම් වෙන කාටවත් ගරු කිරීමක් අපි ගාව නැහැ සමහර තැන්වලදී.
2: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලේට එහෙම නේද? එයාලා අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
1: අපි එයාලට වඳිනවා. ඒ දේවල් නම් මිනිසුන් මානත තක හැලාම යයි ඉතින්. ආ ඉතින් වාසියක් තියෙනවනේ ඒකයි.
2: නිදාගෙන වඳින්නේ නේ බිම වැතිරිලා.
1: එහෙනම් අපි හම් වෙමු.
2: විනේ විනේ නේද? විනේ තමයි අංක එක ඉති.
1: ඔව්. විනේ තියාගෙන ඔයා හැදෙන්න. ඒක ඔයාටයි මටයි මේ කතාව කියන මටත් වැදගත් දෙයක් ඉතින්.

0: ස්ක්‍රීන් රඩියෝ මගේ හද මගේ රට
1: හැමෝටම ඕනේ දිනන්න. හැබැයි දිනන්න ඕන කරන කැපකිරීම කරන්න කැමති ස්වල්ප දෙනයි. ඔබ ඒ ස්වල්ප දෙනාගෙන් කෙනෙක් වන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමුදාමය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු ඉස්සරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සෙ ඉන්න අයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
5: Tempo Town
4: with Aashi.
5: 89.1 89.3
1: Supreme Radio.

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. උදෙනවේ අයි විනාඩි 28යි දැන් බලාව. අපි ඉතින් චාමර මේ කැමතිනේ කොතෙන්ට හරි ගියොත් එහෙම ටිකක් හදමලු බැඳගෙන ඉන්න නේද? ඒක කැමති, එහෙම ආසාවක් තියෙනවානේ. නිකන් හරි අපි මේ බඩු ටික ගන්න ගියත් අපි කැමති පොඩ්ඩක් පිරෙන්න ගෙදරට බඩු ටික අරන් එන්න.
1: එහෙම තැන්ගෙනද කිව්වේ? නේද සමහර ඉන්නවා යන යන තැන මොන හරි කියන්න දඟලන කට්ටිය ඉන්නවා නේද?
0: නෑ නෑ එහෙම තැනක් නෙමෙයි කිව්වේ.
1: නැත්තම් කෝස් ගෙඩියක් හරි උස්සගෙන එනවා.
0: නෑ නෑ මගේ එහෙම එකක් නෙමෙයි මම කිව්වේ. මං කිව්වේ දැන් අපි ගෙදරට බඩු ටික අරන් එන්න යනවානේ.
1: සමහර ඉන්නවා පන්සල්වල කටින උත්සව වලට එහෙම යන.
0: මහගෙදරට ගියාන් පස්සේ මහගෙදර දින ඔක්කොම ටික සමහර කාලවලට ඉල්ලන්නේ නැති වෙන්න
1: පුළුවන්. අම්මගේ තාත්තගේ ඇඳිවත් ඉතුරෙන් ඉතුරු ඔක්කොම සමහර දරුව අරගෙන
0: තියෙනවා. ඔව් සමහර දරුව එක්කල්ලා තියෙනවා.
1: ඉඩම 4ට 5ට 6ට කඩලා ලියාගෙන තියෙනවා. ගෙදරත් උන්නම් කාමර කාමර බෙදා
0: ගන්නවා.
1: ඔව් අවසානයේ ගෙදර ප්‍රශ්නෙන්නේ ගෙදරයි තිය මට කියලා සමහරුන්ගේ නේද?
0: ඔව්
1: මම ප්‍රශ්න දිනනවා ඉතින්. ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි මේ මතක් කරන්නේ ප්‍රශ්න ගැන නෙමෙයි. වාට ඊට කලින් මතක් කරන්න ඕනි දැන් මේ පොසොන් සමය ඇවිල්ලා
0: තියෙන්නේ.
1: ඉතින් අපි පුංචි පොඩ්ඩන්ට විශේෂ අවස්ථාවක් ලබා දුනා නේද? චිත්‍ර ඇඳලා එවන්න කියලා අපිට.
0: පොසොන් උත්සවයේ අපේ පුංචි දරුවන්ට පේන විදියක් තියෙනවානේ චාමර. පුංචි දරුවෝ දකින විදියක් තියෙනවානේ. පුංචි දරුවන්ට උගන්වපු විදියක් තියෙනවා. මෙන්න මේක තමයි කියලා. එතකොට දරුවන්ගේ හිතේ එක එක දේවල් මැවෙනවානේ. අන්නේ පොසොන් උත්සවයේ ගැන දරුවන්ගේ හිතේ මැවෙන දේ අපිට චිත්‍රයකින් ඇඳලා එවන්න පුළුවන්කම තියෙනවා. චූටි දරුවන්ට ගොඩක් ඒවා ලියන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් යාළුවන්ට පුළුවන් ඇඳලා එවන්න අපිට. ඉතින් ඒ නිසා චූටි දරුවන්ගේ හිතේ තියෙන ලස්සන පොසොන් උත්සවය ඔයා අඳින්න යන්න පහරද දරුවන්ට අඳින්න අවස්ථාව දෙන්න ඕන. මොකද සමහරක් කාලවලට අම්මලා තාත්තලා කරන වැඩක් චාමර දරුවන්ට හදන්න දීපුදේ දරුවෝ හදන්නේ අන්තිමේදී අම්මයි තාත්තා තමයි හදලා තියෙන්නේ. ඒ නිසා දරුවන්ට පුළුවන් විදියට අඳින්න දෙන්න ඇඳලා ඒව අපිට එවන්න. අපි ලෑස්ති ඔක්කොම එකතු කරලා අපේ FB page එකේ දාන්න විතරක් නෙමෙයි ඒ දරුවන්ට සුප්‍රීම් රේඩියෝ එක එකතු වෙලා ලස්සන වැඩසටහන් ටිකක් කරන්න
1: අනිවාර්යෙන් අපි අවස්ථාව හදලා දෙන්න ලෑස්ති. ඉතින් ඔයගේ පුංචි පොඩ වයස් සීමාවක් තියෙනවා නේද?
0: අවුරුදු 12ට අඩුයි
1: නේද? අවුරුදු 12ට අඩු ආට ඉතින් මතක් කරනවා A4 size නේද ප්‍රමාණය?
0: ප්‍රමාණය අපි ඒක එච්චර හිතන්නේ නැහැ. ප්‍රමාණය වාට එවන්න පුළුවන්. මොකද අපි ඔයා එවන ඕන ප්‍රමාණයක් අපිට ස්කෑන් කරලා එවන්න පුළුවන් නම් අපි ඒක දානවා.
1: ඒක ඡායාරූපයක් ගහලා වුණාට වැඩිය නේද දැන්? තියෙනවනේ ඉතින් ෆෝන් එක ගැප් එකක් නේද ඕනි තරම් තියෙනවා.
0: ස්කෑන් කරලා එවන්න පුළුවන්. ඉතින් ඒ නිසා පුළුවන් නම් ස්කෑන් කරලා 0718-893-893 අපිට WhatsApp කරන්න. ඊට පස්සේ ඒක ලස්සන විදිහට අපිට දාන්න පුළුවන්කම තියෙනවා. ස්කෑන් කරලා එවන තරමට අපිට ඒක ලස්සනට මේ අපේ FB page එකේ වුණා දාන්න පුළුවන්කම තියෙනවා.
1: අම්මලා තාත්තලා හොඳනවා දරුවෝ දන්නවා දැන් ඕව වැඩ.
0: ඔව් දරුවෝ දන්නවා. දැන් ඔබ iPhone එකෙන් පාවිච්චි කරනවා නම් දරුවෝ දන්නව කොහොමද iPhone එක ස්කෑන් කරලා එවන්නේ කියන එක. එහෙම නැත්නම් වෙනත් ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඒක ස්කෑන් ඇප් එකක් දාගෙන ඒක ස්කෑන් කරන්න පුළුවන් කියන එක දන්නවා. එහෙම නැත්නම් කමියුනිකේෂන් එකකට දුන්නත් මේක ස්කෑන් කරලා අපිට මේල් එකක් දාන්න කියලා WhatsApp එකක් කරන්න කිව්වොත් ඒගොල්ලෝ ඒක කරනවා. ඉතින් ඒ අවස්ථාව ඔක්කොම ටික තියෙනවා.
1: අර එහෙම එවන්නේ කියන්නේ මොකද ඔයාගේ දරුවා අඳින චිත්‍රය ලස්සනට පේන්න ඕනි ගොඩක් නේද? පැහැදිලිව පේනවා එතකොට. නැත්නම් ඉතින් ඔබට කැමරාවක් නැත්නම් ඡායාරූපයක් එවන්න.
0: හැබැයි
1: අපිටත් ලේසි පැහැදිලිව ඡායාරූපය අපිට හදන්න. ඒ නිසා ඉතින් අපේ දරුවන්ට මේ මතක් කරන් දරුවින දෙමාපියන් මේ අවස්ථාවේ එකතු වෙන්න. මොකද ඔබට විශේෂ අවස්ථාවක් අපි ලබා දෙන්න සූදානම් ඉන්නවා.
0: ඔව්.
1: ඒ අතරේ ඉතින් දරුවොත් එක්ක පවුලයත් එක්ක ඉතින් බඩු ගන්න යන්න ඕනි තරක් තියෙනවා නම් හරි ඔයාලට ඔන්න ලංකාවේ අලුත්ම සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම විඳ ගන්න පුළුවන් කසාගල ග්‍රේන් සුපර් එකට ඔයා යනවා නම් අලුත් තැනක් අඩුම මිලක් ශාඛාවන් ගණනාවක් තියෙනවා. ඉතින් හාල් වෙන්න පුළුවන් පිටි වෙන්න පුළුවන් ආනයන කරන අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේවා අතරමැදියන් ළඟට නෙවෙයි කෙලින්ම කසාගල සමූහ ව්‍යාපාරෙම තමයි ආනයනය කරන්නේ. ආනයනය කරලා තමයි ඔයාට දෙන්නේ. එතකොට ගුණාත්මක භවයේ ප්‍රශ්න නැහැ සහ මිල වැඩි වීමේ ප්‍රශ්න තියෙන්නේ නැහැ මෙතන.
0: ඔව්.
1: ඒ වගේම grocery item හැමදේම මෙයාලා ළඟ තියෙනවා.
0: ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මල ගම්පල කියන තැන්වල තවත් ශාඛා බොහෝමයක් විවෘත වෙන්න නියමිතයි. ලංකාව වටේම ශාඛා තියෙනවා. ඉතින් ඒ නිසා විවෘත වෙන්න නියමිත ශාඛා ගැන අපි ඉස්සරහට කියන්නම්. දැනට තියෙන්නේ මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මල ගම්පල කියන ස්ථානවල කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම ඔයත් යන්න. මේ ගැන වැඩි විස්තර දැනගෙන කතා කරන්න 0112-864-012 0112-864-012 තැන් හිතන්නක චාවර කසාගල ග්‍රීන් සුපයකෙන් බාණ්ඩ ටික තරගෙන යන ගමන් ඔයා අද සම්පතක් ගත්තා කියලා. අද සම්පත ගත්තහම පස්ස සමහරකට ඔයා ඔය වියදන් කරපු සල්ලිටික ඔක්කොම ආයවාට ගන්න පුළුවන්කම තියෙන. මොකද රුපියල් 40යි වියදන් වෙන්නේ. රුපියල් 40ක් වියදන් වුණාට පස්සේ අද සම්පතෙන් ඔයාට පුළුවන්කම තියෙන 250,000 ඉඳන් තෑගි දිනා ගන්න. මහජන සම්පත දිනුවාරෙන් තෝරා ගන්නලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකයින් තෝරා ගන්නවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000 ක මුදල් තෑගිත් අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000 ක මුදල් තෑගිත් අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000 ක මුදල් තෑගිත් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් අද දවසේ කියාපු මොලොතරය තමයි අද සම්පත කියලා කියන්නේ. අද දවසේ වියදම සරු කරගන්න ඔයාට තියෙන හොඳම අවස්ථාවක්. මේ අවස්ථාව මඟ අරගන්න එපා. අනිවාර්යයෙන්ම අද සම්පත ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න.
0: එහෙනම් ඉතින් ඒක මතක් කරන ගමන් අපි ලෑස්ති කෙටි විරාමයකට යන්න. කෙටි විරාමෙන් පස්සේ සින්දුවකුත් අහලා අපි ආපහු අපේ කතාවට එමු. ඒ අතරේ මතක් කරන්න ඕනේ මේ වෙද්දී බටහිර ඉන්දියක දෙව්වන් කඩුලු පහක් දැවි ලකුණු 164ක් ලබාගෙන ඉන්නවා. පන්දු වාර 18යි පන්දු 6ක් අවසානයේදී 164යි.
1: 14යි 5යි.
0: තව බෝල 6කදී ලකුණු 6ක් ඉතින් මට තේරෙන්නේ
1: නැහැ. අනේට පන්දු 6ක් තුර ලකුණු 6ක් ඕන කියලා තමයි කියන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා.
0: අපෝ කියන්නේ තරඟ විස්තරේ. එහෙනම් අපි යනවා කෙටි විරාමයකට. වෙනම මතක් කරන්න උදේ 9:00 විනාඩි 34යි.

0: සුප්‍රීම් රේඩියෝ.
1: හා මේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box bar නම් මෙල්වා.
4: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දවල් දෙකට
12: සින්දු කෆේ විත් නිමේෂා.
13: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
14: සුවඳ දැනි දැනි
15: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
13: සතියේ දිනවල රාත්‍රී 7ට
16: අනුග්‍රහය
17: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
12: 89.1 89.3 Supreme Radio Supreme Radio. Okay, Hunter. Okay, Hunter.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: දුක උරුමයි සදා දුක වැඩි නැතේ කඳුලලි පිරේ ඔබ පැරදුන මොහොතේ
2: දුක් නොවන්න නැගිනිය තව මැච්චෙනවා.
1: අද මැච් එක පැරදි කියන්නේ ඉතින් මේ තරගාවලියේ ඉතින් පරාජයනේ. කොහොම හරි අද දවසේ දෙන්න පුළුවන්කම ලැබුණා බටහිර දියකොඩේ කණ්ඩායමට. T20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර දියකොඩේ කණ්ඩායම අතර තිබ T20 තරගාවලියේ ජයග්‍රහණ හිමි කරගන්න. ඉතින් අද දවසේදී බටහිර දියකොඩේ කණ්ඩායම කඩලු පහක් දැවි ලකුණු 170ක් ලබා ගත්ත. පන්දුවර 19යි පන්දු 4ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තමයි මුලින්ම පන්දුවර පහර දුන්නේ. මුලින්ම පන්දුවර පහර දීලා ලකුණු 169ක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් පිළිතුරුනම ක්‍රීඩා කරපු වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම තමයි අද දවසේදී තරගයේ ජයග්‍රහණය කරේ. ඉතින් අද දවසේ තරගයේ ජයග්‍රහණය කිරීමත් එක්කම ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියකොන්ද කණ්ඩායම අතර පැවති තරගයෙන් ඔන්න තරගාවලි ජයග්‍රහණය හිමි කරගන්නේ බටහිර ඉන්දියකොන්ද කණ්ඩායම.
2: ඉතින් අපේ බටහිර ඉන්දියකොන්ද කණ්ඩායම අපි සමාන අපේ නෙමෙයි ලෝකෙමනේ නේද?
1: ලෝකෙ
2: බට වරදිනවා ඉතින්.
1: ඔයාට ඔයාට නිකන් දිනන පැත්ත අපේ අපේ වෙන වගේ එකක් තියෙනවා නේද?
2: ඉතින් මේ වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමට අපි සුබ පැතුම් එකතු කරනවා ඉතින් නේ.
1: මොනා කරන්නද ඉතින් එකතු කරන්න වෙනවා. දැන් ශාමර ඔය මේ අපි හරි ශක්තිමත් බැඳීමක් තියාගත්ත නැතුණාට පස්සේ නෝ වගේ ප්‍රශ්න ගොඩක් වෙන්නේ. ඒ කියන්නේ හරියට
2: ශක්තිමත් බැඳීම වැඩි වෙලා වගේ මට නම් හිතෙන්නේ පෙරදීනේ ගොඩක්.
1: වැඩි වෙලාද?
2: යන්නෙම නැති කට්ටියක් ඉන්නවා නේද?
1: ශක්තිමත් බැඳීම වැඩි වෙලා.
2: මතකනේ අපිට කොච්චර කාලයක් ගියාද යවා ගන්න සමහර කට්ටිය. ඒවා හොඳේ ඒවා. මේවා වෙනයි ඈ.
1: මේවා වෙනයි. මේ මෙතන නම් ශක්තිමත් බැඳීම තිබෙන්නේ නැතුනොත් එහෙම එක දවසයි දවස් දෙකයි ඔයාට අනිවාර්යයෙන්ම ආයි තව ගයක් හදන්න වෙනවා.
2: කෙවල් තියේ යලි.
1: ඒ නිසා විශ්වාසයෙන් ඔයා ගන්න මෙල්වා RB500 වගේ ගෙදරට වෙන්න පුළුවන්, වගේ කාර්යාලයට වෙන්න පුළුවන්, ඔයා හදන මොකක් හරි දෙයකට වෙන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම විශ්වාසයෙන් මෙල්වා RB500 කම්බිම ගන්න. එතකොට ඔයාට ශවි ශක්තිය උපරිමයි කියන එක කියන්න පුළුවන් නේ. ඒ අතට මතක් කරන්න ඕනේ දැන් මෙල්වා ගැන කතා කරද්දී චාමර මෙල්වා වෙනදවලට අඳුරෙන් හඳුන්වා දෙනවානේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්. ඉතින් දශක දෙකකට වඩා වැඩි කාලයක් හැමෝගෙම විශ්වාසය දිනාගත්තු මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් තමයි ඔයාට මේ විශ්වාසය අරගෙන එන්නේ.
2: අනිවාර්යෙන් මෙල්වා නාමය කිව්වත් ඉතින් දන්නව කොච්චර සවිශක්තිමත් භාවයක් තියෙනවද කියලා. නිෂ්පාදන කටයුතු ඒ වගේම වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් දැන් ඔන්නයට පාවිච්චි කරන්න පුළුවන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්. අවම ලෝබර අවම දුන් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිපහදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂම කාරණාව SL සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. වාගේ වෙල්ඩින් කර්මාන්තයට අදම ගන්න නමක් නැති කොහෙද හදන්න කියලා දන්නේ නැති වරගෙන අනුතුරු කරගන්න ඕනේ නැහැ. මෙල්වා නාමයෙන් එන මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ භාවිත කරන්න අපි මේ වෙල්ඩින් කර්මාන්තින්න මහතුරුන්ට අපි මේ කියන්නේ.
1: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් ලද දුකත් සමග අපි හමු මේ සින්දුව.
2: අහමු.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාගම්පොළ
2: ඔයන්නේ පඬිතු නෝන
3: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
2: හදමු
4: මම මේ GI box බෝඩ් කරන්න ආවේ
2: දෙන්නංක හොඳ වර්ගයක
4: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box බා
5: මෙන්වා මෙතින් දන්න තියෙන GI box බා
6: පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
7: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
6: හැඩකාර බදාදා
8: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්නෙ නැහැ
6: රස පිරි බ්‍රහස්පතින්දා
9: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
10: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
11: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට 89.1 89.3 Supreme Radio.

0: రున్ పిరి సరెన్ మల్ రేను ලස්සනයි ඒක ලස්සනට කිව්වා නේද මං ඒක ලස්සනට කිව්වා නේද ඈත
1: රෝකාන්ත ගුණතිලක මහත්තයා ලස්සනට කිව්වා
0: බෑදෝ ඔයාට පෙම් කරන්න බෑ කියලා කියනවනම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ජාතික ලොතරැයි මණ්ඩලෙ ලොතරැයි කූඩුවක් ගාවට ගිහිල්ලා ගන්න NLB ධන නිධානය අරගෙන ඉවර වෙලා ඔයා ටිකට් එක ඇදුනට පස්සේ අහන්න දැන් ඉතින් මට පෙම් කරනවද කියලා එතකොට එයා අහා කිව්වොත් එහෙම එපා කියලා හරි එහෙම කියන්න ඕනේ ස්ක්‍රිප්ට් එක එහෙමයි ඔයා නැතුව ඊට පස්සේ හා කිව්වොත් එහෙම ඒව ගන්න නම් එපා ඔයාට අර අන් දෙකක් කෙනෙක් නැති වෙන්නේ නේද ඊට පස්සේ අන්නේ ඔයාමට ආදරේ දෙකන හරකක් නැති වෙන්නේ චාමර නැති වෙන්නේ
1: දන්නේ ඒව යාලා බලාගෙන ඕනේ එකක් අපි යමු ටිකට් එක ගන්න කියලා
0: ටිකට් එක ගන්න රුපියල් 40ක් වියදම් කරලා NLB දාන නිදහනක් ගත්තොත් එහෙම ඔයාට කෝටි ගානක දෙනු මැදීමක් හම් වෙන්න පුළුවන් මොකද ඒකට හොඳම උදාහරණේ මැයි මාසේ 29 වෙනිදා දුන්නා මැයි මාසේ 29 වෙනි සිකුරාදා කෝටි 12.4කට වඩා වැඩි සුපිරි තියාගේ මුදල දින්නේ කන්ද උඩ රට. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම ඊළඟ ජයග්‍රාහකයා වෙන්න නම් රුපියල් 40ක් වියදම් කරලා NLB දාන නිදහන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිරදී ගන්න.
1: ධනනිධාන ලොතරැයි ගන්න කියන හේතුව තමයි කෝටි ගණක දිනුම් අවස්ථාවට ලබා ගන්න පුළුවන්. ඔයා කෝටිපතියෙකු විසිලක්ෂපතියෙකු කරවන ගමන් සුපුරුදු තෑග්ගිවලට අමතරව දැන් ඔන්න සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් දීමනාව ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි මේ සන්ඩේ බෝනස් වාසනාව සෑම ඉරිදා දවසකම ලබා ගන්නවට පුළුවන් කමක් තියෙන්නේ. ජාතික මහා ධන සම්පත ධනනිධාන ලොතරැයි පත් මිලදී ගන්නව නම් ඉතින් අපේ රටේ සංවර්ධනයටත් ඍජුවම දායකත්වයක් සපයන ලොතරැයියක් තමයි ධනනිධාන ලොතරැයි කියලා කියන්නේ. කෝටි ගණක හිණ හැබෑ කරගන්න අනිවාර්යෙන්ම ජීවිතයේ සිහින දිනා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඔය.
0: එහෙනම් ඉතින් මේ මතක් කිරීමත් එක්කම හදර අපි වැඩසටහන නිමා කරලා යන්න ලෑස්ති. ආපහු අපි එන්නේ කවදටද?
1: අපි හෙට එනවා නේ.
0: හෙට එනවා හෙට එනවා. ඔයාලා හිතුවද මේ ලুকু දවසක් අපි කියයි කියලා? එහෙම නෑ අපි හෙට එනවා. එහෙනම් ඉතින් පරිස්සමට ඉන්න කරන කියන හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම මනිෂාවි තියන සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන අද දවසේදී ඔයාට ඔයාගේ ජීවිතය හදාගන්න පුළුවන් මොටිවේෂන් කතා ගොඩක් අරගෙන තමයි ආවේ තියෙන්නේ අද පෙරනිකාර සඳුද. ඉතින් සඳුද ලස්සන කරගන්න මනිෂාත් එක්කත් සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් ප්‍රෝග්‍රෑම් එකත් එක්කත් එකතු වෙන්න කියලා මතක් කරන ගමන් එහෙනම් සීදේවි හැලෝ
1: අපියානෝ. එහෙනම් ජය වේවා. සුබ දවසක් හැමෝටම. මං චාමර.
0: මම නිපුනිකා.

0: ಸತ್ಯಾಗ್ರಹಯ
1: ಎನ್ನ ಪ್ಯಾಲ್ ಹತಲಿಯತ ದಿನುಮ್ ಅವಸ್ಥ ಆತ್ಮ ದಿನ ಕೊಟ್ಟು ದೇಕಟ ದಾಹ ಕೊಟ್ಟು ತುನಟ ಹಾರ ದಾಹ ಕೊಟ್ಟು ಹತರಟ ಪನಸ್ ದಾಹ ಕೆಕ್ ಮಹಾ ದಿನುಮ್ ಲಕ್ಷ ದೇಕ ಹಮಾರಾಗ್ ದಿನ ಆರಿಷ್ಟೆ ವಾಗೆ ಸುಪ್ರಿ ಅಲುಗ್ಮ ಟಿಕಟ್ಟೆಕ ಅದ ಸಂಪತ ಜಾತಿ ಲೋಕರೇ ಮಂಡಲಿ
2: ಉಸಸ್ಮ ತತ್ವೇ ಅತ್ಯವಶ್ಯ ಭಾಂಡ ನಿವೇನೆ ಅಡುಮು ಮಿಲಟ ಗತ ಹೆಗೆ ನವತಮ ಸುಪಿರಿ ವಿಲನ್ ಸೆಲ್ ಜಾಲಯ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪ ಶಾಖಾ ಮಾತಲೆ ಅತುರುಗಿರಿಯ ಕಡುವಿಲ ಗನೇ ಮುಲ್ಲ ನಾರಮ್ಮಲ ಸಹ ಗಂಪುಲ
3: ನವೀನ ತಾಕ್ಷಣಯೆನ್ ನಿಯಮ ಬರಟ ಸರಿಲನ ಗಣಕಂ ಪ್ರಮಾಣ ಸಂಧಾನ್ ಕರ ಅಪೇಮ ರಟೇ ನಿಪದವನ ಜಿಐ ಬಾಕ್ಸ್ ಬಾನಂ ಮೆಲ್ವಾ
4: ಮೆಲ್ವಾ ಏಕ ಲಂಕಾವೇ ಏಕ ಅಪೇಮ ಏಕ
5: අයිබෝවන් සුබෝ දැන්සනක් අලුත් පැයක් වෙලා උඹතක් කරන්න අංගු දෙ දහයයි විනාටි එකයි දැන් වෙලා පා
6: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
7: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

89.1 89.3 Supreme Radio.

සුබදාසනක් උදේ 10:05 දැන් වෙලාව. ඉතින් ජීවිතය කියන්නේ හදිස්සියෙම සිද්ධ වෙන සිද්ධීන් තමයිකට. ඒ නිසා අපේ ජීවිතය හරි පරිස්සමට බලා කියා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඉක්මනින් අපේ ජීවිතය ඇතුළේ සමහර දේවල් වෙනස් වෙද්දී ඇත්තටම අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ කොහොමද? අපේ අරමුණු ටික අපි හැබෑ කරගන්න ඕනේ කොහොමද? අපේ අරමුණු වලට හරිය මාර්ගය පෙන්නගෙන අපි ඉස්සරහට යන්න ඕනේ කොහොමද? ජීවිතේ හැම දෙයක්ම ජය අරගෙන සතුටින් ඉන්නේ කොහොමද කියන කාරණාව සමහරක් වෙලාවල් වලට අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද අපේ ජීවිතේ සිද්ධීන් සිද්ධ වෙන්නේ හරිම ඉක්මනින් නිසා. හැබැයි මේ ඉක්මනින් සිද්ධ වෙන සිද්ධීන් වලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. අපිට හරි පරිස්සමින් මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම මූණ දීලා මේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ කොහොමද? ජීවිතේ ලස්සනට ඉස්සරහට අරගෙන යන්න ඕනේ කොහොමද? ඒ විතරක් නෙවෙයි, අභියෝග වලට මූණ දෙදී අපේ ජීවිතේ හරි පාරේ අරගෙන යන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන අද දවසේදීත් ඔයත් එක්ක හරිම ආදරෙන් කතා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙමනම් පෙරලිකාර සඳුදා දවස ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න. අපි ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ කොහොමද? එහෙම ඒ වගේම තව ගොඩාක් දේවල් අද දවස් ඇතුළත කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ දේවල් දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ පැය දෙක මකරගන්නේ නැතුව ඔයාට සිද්ධ වෙනවා සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුදා දවස සහගෙන ඉන්න. අපි කතා කරමු තුවාල වෙච්ච හදවතක් සුවපත් කරගන්න ඕනේ කොහොමද? ඒ විතරක් නෙවෙයි, හැමදේටම අපි තනියෙන් මුණ දෙන්න ඕනේ කොහොමද? ඒ වගේම තමයි අතෑරපු දේවල් වල තියෙන නිදහස ගැන අපි කතා කරමු. මේ දේවල් ගැන කතා කරන්න තමයි ඇත්තටම අපිට අපේ මනස සුවපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ මනස ඒ විදිහට සුවපත් කරගන්න එකෙන් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ජීවිතයේ හැම ප්‍රශ්නයක්ම අංක දෙකට දාලා ජීවිතේ ලස්සනට ඉස්සරහට අරගෙන යන්න. එහෙමනම් ඉතින් දෙකට මහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් වට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510 ගන්න පුළුවන් වට කෝල් එකක්. එහෙමත් නැත්නම් වට පුළුවන් අපේ WhatsApp එකට WhatsApp message එකක් එවන්න 0718 89 89 3. එහෙමනම් ඉතින් දෙකට මහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. දෙකට මේ විදිහට මහගෙන ඉන්න ඕනේ. හරිද? වෙලාවත් පතක් කරන්නම් උදේ 10:08 දැන් වෙලාව. මම මනීෂා.

ඇත්තටම ඕනේ දිනන්න. හැබැයි දිනන්න ඕන කරන කැපකිරීම කරන්න කැමති ස්වල්ප දෙනයි. ඔබ ඒ ස්වල්ප දෙනාගෙන් කෙනෙක් වන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
4: Supreme Lifestyle.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නංගු 2:10 විනාඩි 17යි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 7ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
5: විත් ආශී.
7: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්අප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
8: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගය දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් එක තමයි මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් කම්මුල පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණේ ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ගෙන ජයග්‍රහණේ හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. I'm gonna get you out of here.

0: හැමෝම ගැන වදවෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10:28 දැන් වෙලාව. ඉතින් ජීවිතය කියලා කියන්නේ අපිට හැමදාම හොඳ දේවල් විතරක් සිද්ධ වෙන තැනක් නෙවෙයිනේ. අපි පසුගිය සතියේත් කතා කරා ජීවිතය කියලා කියන්නේ හොඳ සහ නරක කියන මේ දෙකේම සම්මිශ්‍රණයක් එක්ක එකතු වෙලා තියෙන හරි ලස්සන දෙයක් කියලා. ඉතින් එතකොට අපි ප්‍රාර්ථනා කරන්න ඕන හැම තප්පරයම අපේ ජීවිතේට හොඳ දේවල් විතරක් ලැබෙන්න ඕනේ කියලා. ඒක පොඩි එතන පොඩි වැරැද්දක් තියෙනවා. එතන පොඩි අසාධාරණකමක් තියෙනවා කියලා මට හිතෙනවා. හැබැයි එහෙම නැතුව අපි හිතනවා නම් අපේ ජීවිතේ හොඳ සහ නරක මේ හැම දෙයකම එකතුවක් එක්ක ඉස්සරහට යන්න ඕනේ කියලා. ඇත්තටම අන්න ඒ විදිහට තමයි අපි හිතන්න පතන්න පටන් ගන්න ඕනේ. දැන් ඇත්තටම ඔය හොඳ දේවල් සිද්ධ වෙනකොට අපේ හිත සතුටු වෙනවා වගේම නරක දේවල් සිද්ධ වෙනකොට අපේ හිත තුවාල වෙනවනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ හදවත තුවාල වුණාට පස්සේ කොහොමද හදවත ආයමත් සූපත් කරගන්නේ? හැමෝටම තියෙන, එහෙමත් නැත්නම් ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි මේ ජීවිතේ සිද්ධ වෙන සමහර සිද්ධීන් නිසා, සමහර අවස්ථා නිසා, එහෙමත් නැත්නම් සමහර පුද්ගලයන් නිසා අපේ හිත තුවාල වුණාට පස්සේ අපේ හදවත ආයමත් සූපත් කරගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් ඇත්තටම අපිට අපේ ශරීරයට තුවාලයක් වුණොත් ඒකට බෙහෙත් දාලා එතකොට වෛද්‍යවරයෙක් වෙත යොමු කළා, ඒ දේවල් වලින් අපිට මේ අපේ තුවාලය සුවපත් කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවනේ. හැබැයි හදවත තුවාල වුණාට පස්සේ අපි කොහොමද මේ හදවත සුවපත් කරගන්නේ ප්‍රශ්නයක්. හැබැයි ඇත්තටම සුවපත් කරගන්න විදිහ ගැන මට හිතන චුට්ටක් කියන්න ඕනේ කියලා. ඔයාගේ හදවතත් මේ වෙලාවේ මොකක් හරි තුවාලයක් නිසා තුවාල වෙලා නම් ඉන්නේ, එහෙමත් නැත්නම් මොකක් හරි සිද්ධියක් නිසා තුවාල වෙලා නම් ඉන්නේ, ඔයාට පුළුවන් මෙන්න මේ දේවල් ටික චුට්ටක් උත්සාහ කරලා බලන්න. ඔයාට පුළුවන් ඕන කෙනෙක්ට ඕන දෙයක් හිතා ගන්න කියලා පුංචිම පුංචි දවසක් ටිකක් පැත්තකට වෙලා ඉන්න, කිසිම කෙනෙක්ට හාවක් හුවක් නොවී ඉන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ කාලයේ තුලදී, මෙන්න මේ කාල සීමාව ඔයාට පුළුවන් ඔයාට විතරක් කාලය යොදවන්න. ඒ වගේම තමයි ඔයාගේ ශක්තිය ඔයාටම විතරක් යොදා ගන්නත් ඔයාට මේ කාලේ සීමාව ඇතුළතදී අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් ලොකු විවේකයක් ගන්න. සමහරක් වෙලාවල් වලට අපේ ජීවිතේ සිද්ධ වෙන සමහර හිත රිදීම් වලට, එහෙමත් නැත්නම් අපේ හිත ඇතුලේ සිද්ධ වෙන, එහෙමත් නැත්නම් අපේ හදවතේ සිද්ධ වෙන සමහර තුවාල වලට හේතුව තමයි අපි වෙනුවෙන් විවේකයක් නොදැනීම සහ අපි වෙනුවෙන් කාලයක් නොදැනීම. ඉතින් ඒ නිසා අපිට කාලය යොදවන්න, අපිට විවේකය දෙන්න පටන් ගත්තොත් මේ ප්‍රශ්න ටිකෙන් ටික අපිට නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. වගේම අපේ හදවත ටිකෙන් ටික සුවපත් කරගන්නත් අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් ලොකුම ලොකු විවේකයක් මේ කාල සීමාව ඇතුළතදී ලබා දෙන්න. ඉතින් අන්න ඒ කාල සීමාව ඇතුළතදී ඔයාට තේරෙන්න පටන් ගන්නවා, මම මගේ හිත රිද්දෙන හැම මතකයක්ම, හැම දෙයක්ම අයින් කරලා දාන්න ඕනේ කියලා. ඒ වගේම ඔයාට තේරෙන්න පටන් ගන්නවා සිද්ධ වෙච්ච දේවල් ගැන, ඒ වගේම සිද්ධ වෙලා තියෙන දේවල් ගැන, සිද්ධ වුණු දේවල් ගැන දැන් පසුතැවිලා වද වෙලා වැඩක් නැහැ කියලා. ඉතින් එතකොට ඔයා හෙමින් ඔයාට සමාව දෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඔයා ගත්ත වැරදි තීරණවලට, ඔයා ගත්ත වැරදි තෝරා ගැනීමවලට ඔයා සමාව දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට සමාව දෙනකොට ඔයාටත් නොදැනීම ඔයාව සුව වෙන්න පටන් ගන්නවා. ඔයා සුව වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. ඔයා ඔයාට ආදරේ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයා ඔයාටම කරුණාවන්ත වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ හැම දෙයකම අවසානයේදී ඔයාට පුළුවන්කම ලැබෙනවා අර තුවාල වෙලා තියෙන ගොඩ ගන්න බැහැ කියලා කෙනෙක් කියපු හදවත ඔයාට හරිම ලස්සන්ට සුවපත් කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ මොකක් හරි දෙයක් නිසා, හෙමත් නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් නිසා හිත රිද්දගෙන නම් තියෙන්නේ, හිත තුවාල වෙලා නම් තියෙන්නේ, ඔන්න ඔයාට පුළුවන් මේ විදිහට ටිකක් උත්සාහ කරලා බලන්න. ඉතින් ඇත්තටම ඔයා විශ්වාස කරන්න, අපිට අපේ හිත සුවපත් කරගන්න තියෙන එකම උසුවත් අපි විතරක්ම විතරයි. ඉතින් ඒ නිසා සමහරක් වෙලාවල් වලට අපි කෙනෙක්ට කියන දේවල් ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට ඒ කෙනා තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ තියෙන ප්‍රශ්නය සහ ඒ ප්‍රශ්නේ ගැඹුර දන්නේ අපි විතරයි. ඒ නිසා එහෙම හදවතකට වෙච්ච තුවාලයක් සුවපත් කරගන්න පුළුවන් හැකියාව තියෙන්නෙත් අපිටම විතරයි. එහෙමනම් ඉතින් අනිවාර්යෙන්ම මේ දේවල් ඔය අනිවාර්යෙන්ම උත්සාහ කරලා බලන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට පුළුවන්කම ලැබෙනවා හරි පරිස්සමට මේ ජීවිතය පරිස්සම් කරගෙන ඉස්සරහට අරගෙන යන්න. එහෙම ඉස්සරහට අරගෙන යනවා කියලා කියන්නේ පෙරලිකාර ජීවිතයකට අනිවාර්යෙන්ම ඔයාට ළඟා වෙන්න පුළුවන් කියන කාරණාව. ඉතින් ජීවිතය කියන්නේ මෙන්න මේකයි. අපි සමහරක් වෙලාවල් වලට හිතනවා අපිට අපේ ජීවිතය ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ හොඳ දේවල් විතරක් කියලා. හැබැයි ජීවිතය කියන්නේ හොඳ දේවල් විතරක් සිද්ධ වෙන තැනක් නෙවෙයි. අපේ ජීවිතය ඇතුලේ සිද්ධ වෙන හැම දෙයකටම මූණ දෙන්න පුළුවන් ශක්තිය අපි සතුව තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පෙරලිකාර ජීවිතයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් ඉතින් මේ වගේ තවත් ගොඩාක් දේවල් ගැන කතා කරන්න තියෙනවා. කතා එකක් දෙකක් නෙවෙයි ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මොකද පෙරලිකාර සඳුදා තපස කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ පෙරලියක් කරගන්නනේ කොහොමද? ඔයාගේ හදවත සුවපත් කරගන්නනේ කොහොමද? ඒ වගේම තමයි ප්‍රශ්න අමතක කරලා ජීවිතේට මූණ දෙන්නනේ කොහොමද කියලා ඔයාට කියලා දෙන එකම දවස. එහෙමනම් ඉතින් ගොඩාක් දේවල් කතා කරන්න සූදානම්ින් ඉන්නවා, කතා කරන්න තියෙනවා. ඒ දේවල් දිග්ගටම අහන්න ඔය විදිහට 89.1 දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන මතක් කිරීමත් එක්ක පුංචිම පුංචි විරාමයකට යන්න තමයි සූදානම් වෙන්නේ. දිගටම අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම්. උදේ 10යි විනාඩි 34යි දැන් වෙලාව.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ. The welcome show. ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැය තුන.
2: කුවේනියගේ නිජබිම සම්බන්ධයෙන් විවිධ තොරතුරු තියෙනවා. බම්බාව රජමහා විහාරය කියලා කිව්වහම කුවේනියගේ පියාගේ නමින් තමයි මේ නම හැදිලා තියෙන්නේ. කුවේනියගේ පියා හඳුන්වන්නේ නිපු බම්බ කියලා.
3: බම්බ.
2: සමහර තැන්වල බම්බා රජු කියලාත් තියෙනවා. සමහර තැන්වල බම්බ රජු කියලාත් තියෙනවා. ගලේවල මාතලේ පාරේ පොඩි දුරක් ඇද්දි මේ විහාරස්ථානයට යන්න පුළුවන්. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් භූමියක් තමයි මේ භූමිය. වලගම්බා රජතුමා සොලීන්ගෙන් පලා ඇවිල්ලා සැඟව සිටි භූමියක් විදිහට බම්බාව රජමහා විහාරස්ථානයේ ගල්ලෙන් කීප
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
3: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
0: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තෝ වෙනුවෙන්මයි
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
1: අසු නවයයි 1 අසු නවයයි 2 සුප්‍රීම් රේඩියෝ.

0: දශක පහක් පුර අපිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනවා. කිරිපත්ගොඩ චාලික බ්‍රස්ටේන සරණේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේන නුවර පාර කිරිපත්ගොඩ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා ගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්.
3: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට.
2: අයියා අපිට ටිකට් දෙකක් ජොයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ma udeya 7ta.
8: The welcome show.
0: අනුග්‍රහය.
10: එන්න අපි

0: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
2: මගේ හඬ, මගේ රටේ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10 වෙනාඩි 56 දැන් වෙලාව. පුංචි ප්‍රශ්නයක් අහන්නද මම පෙරලිකාර සඳුදා දවසේ මට හිතෙනවා මේ පුංචි ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා. ඇත්තටම ඔයා කළු කෝපි බොන්න කොච්චරක් නම් කැමතිද? කළු කෝපි බොන්න කොච්චරක් නම් කැමතිද? දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මනිෂ මේ රසපිරි බ්‍රහස්පතින්දා දවසේ අහන්න ඕන ප්‍රශ්නයක්ද ඔයා මේ සඳුදා දවසේ ඇහුවේ කියලා. නැහැ, එහෙම ප්‍රශ්නයක් නෙවෙයි මම අහන්නේ. ඔයා කළු කෝපි බොන්න කොච්චරක් නම් කැමතිද කියලා. දැන් මේකයි ඇත්තටම මම මේ ප්‍රශ්නේ ඇහුවේ ඔයාට. ඔයාගේ ඔයා දැන් මට මේ වෙලාවේ මේ පැත්තට කතා කරේ නැති වුණාට එක එක උත්තර දෙනවා ඇති. හැබැයි මම මේ ප්‍රශ්නේ ඇත්තටම ඇහුවේ මෙන්න මේ හේතුව නිසා. කළු කෝපි රස විඳින්න ඉගෙන ගන්න එක ජීවිතය තේරුම් ගන්න ඉගෙන ගන්න එක වගේ. මෙන්න මේ දේ නිසා තමයි මම ඔයාගෙන් ඇහුවේ කළු කෝපි බොන්න ඔයා කොච්චරක් නම් කැමතිද කියලා. අපි සමහරක් වෙලාවට කොෆි බොන්න අකමැති අය ඉන්නවා, කැමති අය ඉන්නවා නේද? දෙපාර්ශ්වයක් ඉන්නවනේ ඕනම දෙයක. අන්න ඒ නිසා තමයි මම ඔයාගෙන් ඇහුවේ ඔයා කළු කෝපි බොන්න කොච්චරක් නම් කැමතිද කියලා. හරි. දැන් ඇත්තටම කළු කෝපි ඇත්තටම අපි බොනකොට මුලින්ම තිත්තයිනේ. හැබැයි ඊට පස්සේ ඒ තිත්ත බව ඇතුලේ තියෙන රස අපිට මේක ටිකක් වීගෙන ඉස්සරහට යනකොට දැනෙන්න පටන් ගන්නවා. ජීවිතෙත් අන්න ඒ විදිහම තමයි. ජීවිතෙත් ඒ විදිහමයි. අපි හැමෝම මිහිරි මතක, පහසු මාර්ග, සුන්දර මිනිස්සු හොයනවනේ. ඒත් අපි පරිණත වෙන්නේ අපි කැමති දේවල් අපිට ලැබීම නිසා නෙවෙයි. අපි පරිණත වෙන්නේ අපි මූණ දීපු අමාරු දේවල් නිසා. සමහර අය මේ ජීවිතයේ තිත්තකම් නිසා කඩා වැටෙනවා සමහරක් වෙලාවල් වලට. හැබැයි තවත් සමහර අය ඉන්නවා ඒ තිත්ත ජීවිතය ඇතුළේ තියාගෙන, ඒ තිත්ත තමන්ගේ ශක්තිය කරගෙන ඉස්සරහට යන අය. ඉතින් කළු කෝපි කියන්නේ ඇත්තටම බීමක් විතරක්ම නෙවෙයි. අපි හැම දෙයක්ම මිහිරි විය යුතු නැහැ කියලා අපේ මනසට පිළිගන්න පුළුවන් වෙන විදිහට මානසික සංකේතයක් ලබා දෙන දෙයකට තමයි කළු කෝපි කියලා කියන්නේ. එහෙමනම් ඉතින් මතක තියාගන්න, ජීවිතේ ලස්සන වෙන්නේ ජීවිතේ තියෙන තිත්තකම නැති කරගන්න එක නෙවෙයි. ජීවිතේ ලස්සන වෙන්නේ ඒ තිත්තකම් අතරින් තමන්ගේ සාමය හොයාගෙන ඉස්සරහට යන්න පුළුවන් කමෙන්ම විතරයි. එහෙමනම් ඉතින් දැන් ආයෙත් කළු කෝපි එකක් රස විඳිනකොට ඔයා ඔයාගේ ජීවිතය ගැන චුට්ටක් කල්පනා කරන්නත්, ජීවිතේ මෙතෙක් ආපු දුර ගැන කල්පනා කරන්නත්, ඔයා ජීවිතේ ප්‍රශ්න විසඳගත්ත විදිහ ගැන කල්පනා කරන්නත්, ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේට ලැබිච්ච දේවල් නොලැබිච්ච දේවල් ඒ දේවල් වලට ඔයා මූණ දීපු විදිහ ගැන කල්පනා කරන්නත් අවස්ථාවක් උදා කරගන්න කියන දේ මතක් කරනවා. මොකද මතක තියාගන්න කළු කෝපි කියන්නේ බීමක් විතරක්ම නෙවෙයි. එහෙමනම් ඉතින් දෙකට මහගෙන ඉන්න කියන දේ මතක් කරගෙන ලස්සනම ලස්සන සිඳුවකට යන තමයි ලෑස්ති වෙන්න. ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. අපි පෙරලිකාර සඳුදා දවසින් තමයි මේ වගේ ලස්සන දේවල් ගැන කතා බහ කරමින් ඉන්නේ. ඉතින් කතා කරන්න පුළුවන් 0112 510 510 එහෙම නැත්නම් මෙවන්න පුළුවන් අපේ WhatsApp එකට WhatsApp message එකක් 0810 89 3 89 3 දෙකට මහගෙන ඉන්න. උදේ 10 වෙනාඩි 53 දැන් වෙලාව.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 11 විනාඩි 8 දැන් වෙලාව. ඒ කියන්නේ පෙරලිකාර සඳුදා දවසේ දෙවනි පැය තමයි මේ විදිහට අපේ පටන් ගන්න සූදානම් වෙන්නේ. දෙවනි පැයේ මුලින්මත් මට හිතෙනවා ජීවිතය ගැන පුංචි දෙයක් කියන්න ඕනේ කියලා. පුංචි කිව්වට මේකේ තේරුම නම් ඇත්තටම පුංචි නෑ. ඒ නිසාම මට හිතුණා දෙවනි පැයේ මුල තමයි මේ කාරණාව කියන්න හොඳම වෙලාව කියලා. දැන් ජීවිතේ අපි ගොඩාක් වෙලාවට බලාගෙන ඉන්නවනේ කවුරු හරි ඇවිත් අපේ ප්‍රශ්න විසඳයි කියලා, අපිව තේරුම් ගනීවි කියලා, අපි වැටුණහම අපිව අල්ලගෙන නැගිට්ටවයි කියලා. හැබැයි කාලයක් යද්දි අපිට තේරෙනවා හැම සටනකටම අපිත් එක්ක ඉන්න කවුරුත් නැහැ කියලා. ඒ වගේම තමයි හැම කඳුලක්ම පිහිටාන්න අපිට කවුරුත් උදව් වෙන්නේ නැහැ කියලා. ඒ විතරකුත් නෙවෙයි, අපිට තේරුම් යනවා හැම වේදනාවක්ම තේරුම් ගන්න පුළුවන්, අපේ හැම වේදනාවක්ම තේරුම් ගන්න පුළුවන් තවත් කෙනෙක් අපිට ලැබෙන්නේ නැහැ කියලා. දැන් මේ දේවල් අපිට තේරුම් යනකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මේක තමයි තවත් කෙනෙක්ට වෙන්න පුළුවන් නරකම දේ කියලා. හැබැයි ඒක නරක දෙයක් නෙවෙයි. මොකද මේ ඒ දවස්වල තමයි ඔයාට ඔයාගේ ශක්තිය හම්බ වෙන්නේ. කොටින්ම කියනවා නම් ඔයාට ඔයාව මුණගැහෙන්න පටන් ගන්නේ මෙන්න මේ දවස්වල තමයි. කවුරුත් නැති වෙලාවකවත් ඔයා ඉදිරියට ගිය හැටි කඳුළු තිබුණත් ඔයා හිනා වෙච්ච විදිහ, ඒ වගේම හිත කැඩුනත් ඔයා නැගිට්ට විදිහ, මේ හැම දෙයකින්ම ඔයාට ඔයාවම හඳුන්වලා දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කාල පරිච්ඡේදයේ අවසානයේදී මේ ගත කරපු මේ මොහොතවල් අවසන් වෙලා ඔයා ජීවිතේ ඉදිරියට ගිහිල්ලා සාර්ථක වුණාට පස්සේ, ඒ සාර්ථක වෙච්ච දවසේ ආයෙත් ආපස්සට ඔයාගේ ජීවිතය ගැන හැරිලා බැලුවොත් එහෙම ඔයා ඇත්තටම පුදුම වෙයි. ඔයා හිතුවටත් වැඩිය ශක්තිමත් කෙනෙක් නේද කියලා. මතක තියාගන්න සමහර සටන් තියෙනවා එදවල් අපිට තනියම ගෙනියන්න සිද්ධ වෙනවා. සමහර පාඩම් තියෙනවා අපිට ඒ පාඩම් තනියම ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් වලින් තමයි ඔයාව ශක්තිමත්ව ගොඩනගන්නේ. එනිසා මේ දේවල් වලට හරි ලස්සනට මූණ දෙන්න ඔයා පුරුදු වෙන්න ඕනේ, පුරුදු පුහුණු වෙන්න ඕනේ. මොකද එහෙම මූණ දුන්නොත් තමයි ඔයාට හරි ලස්සන අනාගතයකට උරුමකම් කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මතක තියාගන්න කවුරුත් ඔයාව බේරගන්න එන්නේ නැති දවසක් අපි හැමෝටම එනවා. අන්න එදාට ඔයාව බේරගන්න පුළුවන්කමක් තියෙන්නේ ඔයාටම විතරයි කියන දේත් ඔයා මතක තියාගන්න ඕනේ. ඒ දවසේ තමයි ඔයාගේ ඇත්ත ශක්තිය ඔයාට පේන්න පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා ඔයාට හැමෝම නැතත් ඔයා ඉන්නවා කියලා හිතන්න අතෙන් ඉතම් පටන් ගන්න. මොකද අපිට විශ්වාස කරන්න බෑ කෙනෙක් දෙන පොරොන්දු, කෙනෙක් අපි ගැන කියන දේවල් අපිට විශ්වාස කරන්න අමාරුයි. අපිට විශ්වාස කරන්න පුළුවන් එකම පුද්ගලයක් තමයි අපි. ඒ නිසා ඔයා ඔයාව විශ්වාස කරගෙන ඉස්සරහට ගියොත් මම හිතනවා ඔයාට හරිම ලස්සන අනාගතයකට උරුමකම් කියන්න පාර කැපෙයි කියලා. එහෙමනම් ඉතින් ලස්සන කතන්දර ගොඩක් තියෙනවා. දෙවෙනි පැයේ මුලින්ම මට මේ දේ මතක් කරන්න ඕන කියලා හේතුන නිසා තමයි මේ විදිහට මම මේ කාරණාව ගැනත් මතක් කරේ. එහෙමනම් දිගටම අහගෙන ඉන්න, ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුදා දවස. ලස්සනම ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගන්න ඕනේ කියලා මට හිතෙනවා. දිගටම අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 516 516. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 89 89 3. දිගටම අහගෙන ඉන්න 11 විනාඩි 11 දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 විනාඩි 15යි දැන් වෙලාව.
2: හැමෝටම ඕනේ දිනන්න. හැබැයි දිනන්න ඕන කරන කැපකිරීම කරන්න කැමති ස්වල්ප දෙනයි. ඔබ ඒ ස්වල්ප දෙනාගෙන් කෙනෙක් වන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් නිලදීගෙන ආරුණ්‍යයේ සිහින දිනන්න. පළමු ධානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ පහක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්, දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.
2: සුබම තමයි.
3: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනු කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ

0: අතර රසකතා ඇහෙන පැයතුන.
1: කුවේනියගේ නිජබිම සම්බන්ධයෙන් විවිධ තොරතුරු තියෙනවා. බම්බාව රජමහා විහාරය කියලා කිව්වහම කුවේනියගේ පියාගේ නමින් තමයි මේ නම හැදිලා තියෙන්නේ. කුවේනියගේ පියා හඳුන්වන්නේ නිපු බම්බ කියලා.
2: බම්බ.
1: සමහර තැන්වල බම්බා රජු කියලාත් තියෙනවා. සමහර තැන්වල බම්බ රජු කියලාත් තියෙනවා. ගලේවල මාතලේ පාරේ පොඩි දුරක් ඇද්දි මේ විහාරස්ථානයට යන්න පුළුවන්. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් භූමියක් තමයි මේ භූමිය. වලගම්බා රජතුමා සොලීන්ගෙන් පලා ඇවිල්ලා සැඟව සිටි භූමියක් විදිහට බම්බාව රජමහා විහාරස්ථානයේ ගල්ලෙන්
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. ද 11 විනාඩි 27 දැන් වෙලාව පුංචි පණිවිඩයක් තේනවා මතක් කරන්න. ඉතින් මේ පණිවිඩේ වැදගත් වෙන්නේ අපේ පැටවුන්ට. හැබැයි ඉතින් පණිවිඩය අහගන්න ඕනේ අපේ දෙමව්පියෝ අම්මයි තාත්තයි තමයි ඔන්න මේ පණිවිඩය අහගන්න ඕනේ අපේ පුංචි පැටවුන්ට. දැන් මේ පොසොන් මාස පටන් අරගෙනනේ තියෙන්නේ. ඔන්න පොසොන් මාස නිමිත්තෙන් සුප්‍රීම් රේඩියෝ අපේ තීරණය කරා පුංචි පැටවුන්ට අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. ඉතින් පොසොන් පෝය ඔයාගේ චූටි පැටියට පේන්නේ මොන විදිහටද? යා පොසොන් පෝය අඳුනාගෙන තියෙන්නේ මොන විදිහටද? පොසොන් පෝය දින වැදගත්කම මොකක්ද? මෙන්න මේ වගේ දේවල් ලස්සනම ලස්සන චිත්‍රයක් ඇඳලා ලස්සනට පාට කළ මේ චිත්‍ර පිටිපස්ස අපේ චූටි පැටියගේ නම, ගම, ඒ වගේම වයස සඳහන් කරලා සුප්‍රීම් රේඩියෝ අපිට එවන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් 0718 89 3 89 3 කියන අපේ වට්සප් නම්බර් එකට හරිම ලස්සන පැහැදිලි ඒ චිත්‍ර පින්තූරයක් අරගෙන අපිට වට්සප් කරන්න පුළුවන්. ඉතින් එහෙම වට්සප් කරොත් මේ චිත්‍රෙත් ඔයාගේ පොඩිත්තගේ චිත්‍රෙ ජයග්‍රහණය කරොත් විශේෂ අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි සුප්‍රීම් රේඩියෝ පොට්ටන්ගේ උදෑසනින් ඔන්න දක්ෂතා ලයිව් මේ කියන්නේ සජීවීවම ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙමනම් ඉතින් පරක්කු වෙන්නේ නැතුව වයස අවුරුදු 12ට අඩු ඕන බබෙක්ට මේත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් ඔයාගේ පුංචි බබාගේ චිත්‍රය අනිවාර්යයෙන්ම සුප්‍රීම් රේඩියෝ අපිට එවන්න අමතක කරන්න එපා. මොකද එහෙම එව්වොත් ඔයාගේ පුංචි පැටියාට ලොකු අවස්ථාවක් පොඩ්ඩන්ගේ උදෑසනින් ලබා දෙන්න අපේ සූදානමින් ඉන්නවා. එහෙමනම් ඉතින් මතක් කළා ලස්සනම ලස්සන චිත්‍රයක් පොඩ්ඩත කියලා අන්තිමකින් මේ පැත්තට එවන්න ඕනේ. එහෙමනම් ඉතින් මේදේත් එක්කම තවත් දෙයක් තියෙනවා මතක් කරන්න. තවත් දෙයක් කියන්නේ ඇත්තටම කතා කරපු කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියවත් මතක් කරන්න ඕනේ. මම යනවා පානදුරේට. පානදුරෙන් ජගත් කතා කරා. අද ඔන්න ඉතින් අද ඒ පැත්තේ කෙනෙක්ගේ බර්ත්ඩේ එකක්. සනත් දයාරත්නගේ අද බර්ත්ඩේ එක කියලා කිව්වා. වයිෆ් ශකිලා, ඒ වගේම දුව දැහැමි, පුතා ඔසඳ, ඒ කට්ටියයි සන්ධ්‍යා, නිදුක, කලින්දු, චන්දන, රේඩුක, රසික, ඉතින් රසිකා, මේ වගේ පවුලේ හැමෝම එකතු කරගෙන මේ හැමෝම විශ් කරන්න කියලා කිව්වා කියලා ඔන්න අපේ ජගත් මට කපා කියලා කිව්වා පානදුරේ ඉඳන්. එහෙමනම් ඉතින් සනත් දයාරත්න සනත් දයාරත්න ඔයාට සුපර්ම සුපුපන්දිනයක් වෙන්න කියලා සුප්‍රීම් රේඩියෝ අපි හැමෝමත් හරිම ආදරෙන් ප්‍රාර්ථනා කරන. ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ නිරෝගීමත් වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඉතින් අද උපන්දිනේ සමරන්න ඕනේ. හරිද? හිනා වෙලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. හරි, ඒත් එක්කම කොට්ටාවට යනවා. කොට්ටාවෙන් නඳුන් කතා කරා. පුතා, දුව, වයිෆ් මේකට ඔක්කොම එකතු කරගෙන අපිටත් සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම මధుරංග දම්පෙන් කතා කරා. වත්සලා, නයන, ප්‍රදීපා, ගාමිණි, කසුන්, මාලක මේකට ඔක්කොම එකතු කරගෙන අපිත් ඔයාව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඒත් එක්කම හඟුරන් කෙතට යනවා. හඟුරන් කෙතින් වීරකෝන් කතා කරා. ලස්සනම ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා තමයි කිව්වේ. හැබැයි නම් ඉතින් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0716 89 3 89 3 දිගටම අහගෙන ඉන්න. පුංචිම පුංචි විරාමයකට ගිහිල්ලාම ලස්සන සින්දුවකට යන්න ඕනේ කියලා මට හිතෙනවා. දිගටම අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම්. 11:36 දැන් වෙලාව.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි, කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
3: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
2: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියා, මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
5: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
9: ලොව සුන්දරතම පාරාදීසේ
10: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සංචාරයක්.
11: Travel with Supreme.
12: සතියේ දවස් පහේම
13: The Welcome Show අහන්න.
14: 89.1 89.3 Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි හතලිස් දෙකයි දැන් වෙලාව. ඉතින් ජීවිතය ගැන අපි අද දවසේ කතා බහ කරන්න, ජීවිතය ගැන කතා බහ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ ජීවිතේ අපි ගොඩාක් දේවල් අල්ලගෙන ඉන්නවනේ, සමහර මිනිස්සු, සමහර මතක, සමහර බලාපොරොත්තු. අපිට ඒ දේවල් කොච්චර රිදුනත් අපි තවමත් අතහරින්න බයින් ඉන්නේ, එහෙම නේද? අපි හිතනවා අතහැරියොත් එහෙම අපිට මොනව හරි දෙයක් අහිමි වෙයි කියලා. අන්නේ බය නිසා අපි ඒ වගේ දේවල් අපිට රිද්දපු මතක, සමහර මිනිස්සු අපි අමාරුවෙන් තාමත් අල්ලගෙන ඉන්නවා. හැබැයි කාලයක් එක්ක අපිට තේරෙනවා සමහර මිනිස්සුන්ව අතහැරපු එක අලාභයක් නෙවෙයි කියලා, සමහර විෂ සහිත සම්බන්ධතා අතහැරපු එක අලාභයක් නෙවෙයි කියලා අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ දේවල් අවාසනාවක් නෙවෙයි කියන එක අපිට තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සමහර බර අතහැරපු එක පරාජයක් නෙවෙයි කියන දේත් අපිට හරි ඉක්මනින්ම තේරුම් ගන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ නිසා අපිට අපේ හිතට ගොඩාක් ලොකු නිදහසක් ලැබෙන්න පටන් ගන්නවා. හැමදේම රැකගන්න උත්සාහ කරනකොට අපිට අපිවම අහිමි වෙනවා කියන දේ අපි අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්න ඕනේ. සමහර වෙලාවට යන්න ඕන දේවල් වලට යන්න දෙන එක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම උපකාරය. අපිට බලෙන් කාවවත් අපේ ජීවිතය ඇතුලේ රඳව ගන්න බෑ. අපිට බලෙන් කාටවත් නීති දාලා අපේ ජීවිතය ඇතුලේ ඉන්න කියලා බල කරන්න බෑ. ඒ කෙනාට යන්න වෙලාවක් ආවොත් එයාට අනිවාර්යයෙන්ම අපේ ජීවිතෙන් සමුදෙන එක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම උපකාරය. ඒක එයාගේ ජීවිතයටත් ඒ අතින් හොඳක් සිද්ධ වෙනවා, වගේම අපේ ජීවිතෙත් ලොකුම ලොකු බරක් අපේ බිමින් තිබ්බා හා සමාන වෙනවා. ඉතින් ඒ නිසා යන අයට අපි අනිවාර්යයෙන්ම යන්න දෙන්න ඕනේ. ඒ දේවල් අපිට බලෙන් තියාගෙන රැකගෙන ඉන්න අපිට උමනාවක් සහ අපිට අවශ්‍යතාවයක් නැති වෙන්න අපි හිත හදා ගන්න ඕනේ. ඉතින් ඔයාට සාමය නැති කරන දේවල්, ඔයාගේ වටිනාකම අඩු කරන මිනිස්සු, ඔයාගේ හිත හැමදාම රිදවන මතක, මේ හැම දෙම අත්හැරියට පස්සේ සමහර අය ඉන්නවා. ඒ අය පළවෙනි වතාවට නිදහසේ හුස්ම ගන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම අපිට නිදහසේ හුස්ම ගන්න තියෙන අයිතිය අපි මොකටද තවත් කෙනෙක් නිසා නැති කරගන්නේ? ප්‍රශ්න තියෙන්නේ අපි ළඟ. අපි බලෙන් සමහර දේවල් ළඟ තියාගෙන ඉන්නවා, අත්හරින්න බයෙන් ඉන්නවා. සමහර මතකත් එක්ක අපි ජීවත් වෙන්න පුරුදු වෙනවා, දරාගන්න පුරුදු වෙනවා. හැබැයි අපි හිතනවා මේ දේවල් අපිට බිමින් තියන්න ඕනේ, මේ දේවල් අපේ ජීවිතෙන් අපිට ඈත් කරන්න ඕනේ. හැබැයි මේ දේවල් ඈත් කරන්න අපි බය වෙනවා. අපි හිතනවා අපිට ලොකු මොකක් හරි නරක දෙයක් සිද්ධ වෙයි කියලා. ඒ නිසා අපි මේ දේවල් අපේ ළඟම තියාගන්න උත්සාහ ගන්නවා. මේ දේවල් අපේ ළඟ තියෙනකන් අපිට නිදහසේ හුස්ම ගන්න නෙවෙයි, නිදහසේ අපිට ගමනක් බිමනක් යන්නවත් බැරි තැනට අපි අපිවම පත් කරගන්නවා. ඉතින් ඇයි අපි අපිට මෙහෙම අසාධාරණකම් කරන්නේ? අපිට බැරිද අපිව නිදහස් විදිහට දකින්න පුරුදු පුහුණු කරවන්න? අපිට බැයිද අපිව නිදහස් මනුස්සයෙක් විදිහට සමාජයට තිළින කරන්න? පුළුවන්කම තියාගෙන සමහරක් වෙලාවල් වලට අපි සමහර පුද්ගලයෝ නිසා ඒ දේවල් නොකර ඉන්නවා. හැබැයි ඔයා මතක තියාගන්න හැම අහිමි වීමක්ම නරක දෙයක් නෙවෙයි. සමහර අවසානයන් තියෙනවා, ඒ අවසානයන් අපේ ජීවිතයට ආශිර්වාදයක්. ඒ වගේම තමයි සමහර දේවල් අත්හැරීමෙන් පස්සේ තමයි අපේ හිතට පුදුමාකාර විදිහක සුවයක් දැනෙන්නේ. ඉතින් ඔයා මතක තියාගන්න ඔයා අත්හැරපු හැම දෙයක්ම අලාභයක් නෙවෙයි කියන දේ. සමහර දේවල් නිදහසක්, සමහර දේවල් අත්හැරපු දවසේ තමයි ඔයා ජීවිතේ ආයමත් අලුතින් පටන් ගන්නෙ. එහෙමනම් ඉතින් අත්හරින්න බය වෙන්න එපා. අත්හැරිලා යන දේවල් වලට, අත්හැරෙන්න ඔන්න මෙන්න තියෙන දේවල් වලට අත්හැරෙන්න ඉඩ දෙන්න. මොකද එතකොට අපිට පුළුවන් අපේ ඔළුව නිදහසේ මේ ගමන හරි ලස්සනට ඉස්සරහට යන්න. එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම්. පුංචිම පුංචි විරාමයකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න 11:46 දැන් වෙලාව.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සැල්චාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණයමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The Welcome Show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටල ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
5: The Welcome Show.
4: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
10: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
11: එකොළහයි විනාඩි 48 දැන් වෙලාව. ඒ කියන්නේ යන්න වෙලාවත් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. යන්න වෙලාව ළඟටම ඇවිල්ලා තියෙනකොට නොයා ඉන්න බෑනේ, යන්නම සිත් වෙනවා. ඉතින් අපේ ජීවිතයේ සමහර දේවල් තියෙනවා, අපිට ඒ දේවල් වලට වෙලාවක් එනවා. ඒ වෙලාව ඇතුළතදී අපි ඒ දේවල් කරලා අවසන් කරන්න ඕනේ. එහෙම අවසන් කරාට පස්සේ අපිට යන්නත් වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවල් වලට සතුටින් ඒ දේවල් වලට සමුදේලා අපි යන්න පටන් ගන්නත් ඕනේ. එහෙමනම් ඉතින් අද දවසේදී සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් මේ විදිහට අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ පැත්තට කතා කරපු එවගේම අපි වහගෙන හිටපු හැමෝටම බොහොමත්ම ස්තුතියි කියනක මොන ඒ විදිහටම දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන දේත් මතක් වෙනවා. මොකද මම ගියාට අනිත් කෙනා එන ගමන් තාම මග කියන්නේ මේ අපේ මැදිරියේ දොරකඩ ළඟ ඉන්නවා. ඉතින් ඒ නිසා මේ එයාට මැදිරියේ බාර දීලා යන තමයි සූදානම් වෙන්නේ. එහෙමනම් ගිහිල්ලා එන්නම්. අද ගියාට ආයමත් හෙට, ඒ කියන්නේ අඟහරු වාදා උදේ 10ට මම එනවා. සෝබර අඟහරු වාදා දවස අරගෙන දිගටම ওই විදිහට මහගෙන ඉන්න. වෙලාවත් මතක් කරන්නම් 11:49 දැන් වෙලාව. ගිහිල්ලා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න මම මනිෂා.

0: සන්දාවක් වෙලාව හවස පහයි දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

හැමෝටම ඕනේ දිනන්න. හැබැයි දිනන් නොවන කරන කැපකිරීම කරන්න කැමති ස්වල්ප දෙනයි. ඔබ ඒ ස්වල්ප දෙනාගෙන් කෙනෙක් වන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.

0: ඔබත් අදම NLB සුබ දවසක් ටිකට් පත් මිලදීගෙන අරුණ්‍යයේ සිහින දිනන්න. පළමු දානය ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වූ මුදලින් රුපියල් ලක්ෂ 5ක්, තනි අංකයට රුපියල් 80ක්, ලග්නයට දිනුම් අවස්ථා දෙකක්, එකවර දිනන්න අවස්ථා රැසක්. NLB සුබ දවසක්. දවස සුබයි, සිහින දිනයි.
1: ගත්තොත් සුබම තමයි.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ
2: පෙරලිකාර සඳුදා
3: රස
2: පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
6: කුවේනියගේ නිජබිම සම්බන්ධයෙන් විවිධ තොරතුරු තියෙනවා. බම්බාව රජමහා විහාරය කියලා කිව්වහම කුවේනියගේ පියාගේ නමින් තමයි මේ නම හැදිලා තියෙන්නේ. කුවේනියගේ පියා හඳුන්වන්නේ නිපු බම්බ කියලා.
7: බම්බ.
6: සමහර තැන්වල බම්බා රජු කියලාත් තියෙනවා. සමහර තැන්වල බම්බ රජු කියලාත් තියෙනවා. ගලේවල මාතලේ පාරේ පොඩි දුරක් ඇද්දි මේ විහාරස්ථානයට යන්න පුළුවන්. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් භූමියක් තමයි මේ භූමිය. වලගම්බා රජතුමා සොලීන්ගෙන් පලා ඇවිල්ලා සැඟව සිටි භූමියක් විදිහට බම්බාව රජමහා විහාරස්ථානයේ ගල්ලෙන්
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිබත්ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ
3: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ
4: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත්තෝ වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
7: අහසෙන් දිලේ පොළොවේ බලේ පොතක් ඇහේ.
6: සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න. Tempo Town with Aashi.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
4: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: Meltdol හිසරතේ උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
8: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande. Magi rata.

0: 9.1 89.3
1: Supreme Radio.

0: සන්දෑවක් වෙලාව හවස පහයි දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ආශි එක්ක
1: සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා දෙමින් ප්‍රාර්ථනා කරන අද ජූනි මාසේ 15 වෙනිදා සතියන්තයකට පස්සේ ඔන්න අපි ආවා. කොහොමද සතියන්තය? හොඳින් ඉන්නව නේද? කටපරිස්සම් කරගෙන හිටියා නේද? ඔයාලට මම පොඩි දෙයක් කියන්නද? ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න තියෙන හොඳම ක්‍රම තුනක් තියෙනවා. හරිද? ඒක කරන්න පුළුවන් නම් ඇත්තටම ජීවිතේට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි මේක කරන්න නැති හින්දා තමයි අපි මේ හැමදාම ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. දන්නවද මොකද කරන්න ඕනි කියලා? පළවෙනි කාරණාව තමයි අඩුවෙන් කතා කරන්න. හරිද? ඒ අනිත් එක තමයි එහෙම නැත්නම් හිටියත් නෑ වගේ ජීවත් වෙන්න පුළුවන් නම් ට්‍රයි කරන්න. ඒ වගේම තමයි තුන්වෙනි එක මිනිසුන්ට බලෙන් කතා නොකර ඉන්න. ඔන්න ඕවා කරන්න පුළුවන් නම් එතකොට ගොඩාක් ප්‍රශ්න වලින් ඈත්ලා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා මට නම් කතා නොකර ඉන්න බෑ. මොකද මගේ රස්සාව කතා කරන එකනේ. හවස 6 වෙනකන් කතා කරන්න ලෑස්ති වෙලා අදත් ඇවිල්ලා ඉන්නවා. එවනම් හවස 6 වෙනකන් එන්න මේ පැත්තේ 0818 89 3 89 3 මගේ WhatsApp නම්බර් එක තියෙනවා. එහෙම නැත්නම් කෝල් එකකුත් දෙන්න පුළුවන්. 0112 510 510 හොට්ලයින් එක තියෙනවා. සුපුරුදු විදිහට. එහෙමනම් අද දවසේ දවසේ පටන් ගන්න හදන්නේ ටෙම්පු ටවුන්. මම ආශි, සුබ සන්ධ්‍යාවක් ඔයාට.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
6: Travel with Supreme
5: සතිය දවස් පහේම
7: The Welcome Show අහන්න
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
9: සුවඳ දැනි දැනි දැනෙනවා
10: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
8: සතියේ දිනවල රාත්‍රී 7ට
11: අනුග්‍රහය
12: එන්න

89.1 89.3 Supreme Radio.

0: ගෙදර යන ගමන් මග නොහැර අහන්න Temple Town
1: අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මම වාඩිකෝ ප්‍රශ්න නැතුව ජීවත් වෙන නම් කටපොඩක් පරිස්සම් කරගෙන ඉන්න කියලා. කටපොඩක් පරිස්සම් කරගෙන හිටියට ගවන්නේ නැහැ. පොඩක් මොලේ වැඩි වෙන වැඩ. මොලේ වැඩි කරගන්න පුළුවන් ඉතියේ වැඩ කරගන්න පුළුවන් නම් ඒකත් වටිනවා. මොකද අපේ හීන වලට සීමාවල් නැහැනේ. හැමදාම අපි හිත හිතා ඉන්නවා අනේ මට කොහේ හරි හොඳ රටකට යන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා නේද? හැබැයි ඉතින් හොඳ රට කියන්නේ මොකක්දනේ? ඉපදිච්ච රට නෙමෙයිද හොඳම රට? වාට එහෙම නැහැ කියලා හිතනවා නම් ඔයා මේ දවස්වල ඔන්න USA යන්න try කරනවා නම් මම ඔයාට කියන්නම් පොඩි ක්‍රම ටිකක්. හරිද? ඇමරිකන් ග්‍රීන් කාඩ් එක ගන්න තියෙන නිල පාරවල් මොනවද කියලා. මොකද බෝට්ටුවෙන් ඇමරිකාවට යන්න බෑනේ, ඔස්ට්‍රේලියාවට යන්න try කරාට නේද? හරිද? කොහොම වුණත් ඉතින් ලෝකේ බලවත්ම සහ දියුණුම රටක් වෙන ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථීර පදිංචිය ලබා ගන්න. එහෙමත් නැත්නම් ග්‍රීන් කාඩ් එකක් ලබා ගන්න ලැබෙනවා කියන්නේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් ලොකු හීනයක්. ඉතින් මේ හීනය හැබෑ කරගන්න තියෙන නිවැරදි සහ නිල ක්‍රමවේදය මොනවද කියලා ගොඩක් දෙනෙක් හරියටම දන්නේ නැහැ. ඇමරිකන් ග්‍රීන් කාඩ් එකක් ලබා ගන්න පුළුවන් ප්‍රධානම ක්‍රම හතරක් තියෙනවා. මම දැන් ඔයාලට කියනවා පළවෙනි ක්‍රමය ගැන. හරිද? පළවෙනි ක්‍රමය තමයි ලංකාවේ අපිට තියෙන පහසුම සහ ජනප්‍රියම ක්‍රමය තමයි මේක. ඇමරිකාවේ ගවර්න්මන්ට් එකෙන් ඔන්න හැම අවුරුද්දකම ලෝකෙම වටේ ඉන්න සීමිත පිරිසකට නොමිලේ ග්‍රීන් කාඩ් ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකට සුදුසුකම් විදිහට බලන්නේ අවම වශයෙන් උසස්

සමත් වී තිබීම හරි වසර කිහිපයක පිළිගත් වෘත්තීය පළපුරුද්දක් තිබීම විතරයි. ඉතින් අයදුම් කරන්න පුළුවන් වට ඔන්න හැම අවුරුද්දෙම ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී මේකට නොමිලේම අයදුම් කරන්න අවස්ථාව තියෙනවා. වාසනාව මත පදනම් වෙලා ඔයාගේ නම ඇදුනොත් මුළු පවුලටම ඇමරිකාව යන්න පාර කැපෙනවා. ඔන්නෝක තමයි පළවෙනි අවස්ථාව. තව ටිකක් අහගෙන ඉන්න. ඊළඟ පාර ඊළඟ අවස්ථාව මොකද්ද කියලා මම ඔයාලට කියන්නම්. අපි යන්න හදන්නේ සින්දුවක් අහන්න.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
6: එම මෙහෙම.
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම දවල් දෙකට
2: සින්දු කෆේ විත් නිමේෂා The Welcome Show
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
9: ජපානයේ තියෙනවා චාවට හරි අපූර්ව මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕසෝජි හැමෝම අගේ කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕසෝජි කියන වචනේ තේරුම තමයි චාවට මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාවට. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අඬ බිනසුන්ට ගරු කරනවා.
11: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලේට එහෙම නේද? එයාල අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
9: අපි එයාලට වඳිනවා.
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show. පහසෙන් දිලි පොළොවේ බලේ කොටන ඇහි. Supreme Radio. මේක සුපිරියක්.

මං ඔයාලට කලින් කිව්වා ඇමරිකාව යන්න ග්‍රීන් කාඩ් ලබා ගන්න පහසුම ක්‍රමය පළවෙනි කාරණාව කොහොමද කරන්න කියන එක. හැබැයි ඒක මට ආයෙ කියන්න බෑනේ යන්නේ. ඔයා දැන් අහගෙන හිටියේ නැත්නම් ඉතින් සාරි තමයි. දෙවෙනි කතාව කියන්නම්. දෙවෙනි ක්‍රමයට පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. දෙවෙනි ක්‍රමය තමයි ඔයා යම් ශේෂ්ත්‍රයක ඉහළ සුදුසුකම් ලාභී, එහෙම නැත්නම් විශේෂ දක්ෂතාවලින් පිරිපුන් වෘත්තිකයෙක් නම් ඔන්න ඇමරිකාවේ ආයතනයකින් ලැබෙන ජොබ් ඔෆර් එකක් හරහා ග්‍රීන් කාඩ් එකට පාර හදාගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ IT ශේෂ්ත්‍රයේ ඉංජිනේරු විද්‍යාව, එතකොට පර්යේෂණ සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රවල කට්ටියට මේ අවස්ථාව වැඩි. හැද ඊට අමතරව ඇමරිකාවේ ආයෝජනයක් කරන්න පුළුවන් මට්ටමේ ව්‍යවසායකෙක් නම් ඔයා ඔන්න ආයෝජන වීසා හරහා ග්‍රීන් කාඩ් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒක තමයි දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමෙත් මේත් එක්කම කියලා දාන්නද මං? ඔයා දන්නවද පවුලේ සමාජිකයන් මත, එහෙම නැත්නම් ෆැමිලි ස්පොන්සර්ඩ් කියලා තියෙනවනේ ක්‍රමයක්. ඔයාගේ ළඟම ඥාතියෙක් දැනටමත් ඇමරිකාවේ පුරවැසියෙක් නම් US සිටිසන් එකක් හරි ග්‍රීන් කාඩ් එකක් හරි තියෙන කෙනෙක් නම් ඔන්න ඔයාව ඇමරිකාවට ගෙන්න ගන්න අනුග්‍රහය දක්වන්න ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. හැබැයි අනුග්‍රහය දක්වයිද නැද්ද කියන නම් මම දන්නේ නැහැ. ඒක ඉතින් ඔයාගේ ඥාති සම්බන්ධතාවයේ මත තමයි සිද්ධ වෙන්නේ. ඥාති ඉතින් අපිට උදව් කරන්නේ නැහැනේ අපි හිතන විදිහට නේද? කොහොම වුණත් ඔන්න ඒකත් එක ක්‍රමයක්. ඇමරිකානු පුරවැසියෙක් සමග විවාහ වීමත් දෙමව්පියන් සහ දරුවන් සහ සහෝදර සහෝදරියන් හරහා මේ සම්බන්ධතාවය හරහා අයදුම් කරන්න පුළුවන්කම තියෙනවා. සම්බන්ධතාවයේ ස්වභාවය අනුව ගතවන කාලය වෙනස් වෙනවා කියලත් මතක තියාගන්න. තව ක්‍රම තියෙනවා, අහගෙන ඉන්න. තව ටිකකින් ඒ ටිකත් කියන්නම්.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512
1: එන්න

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya davas pahema udeyata.
4: The welcome show.
2: අනුග්‍රහය.
5: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1

89.1 89.3 Supreme Radio.

0: සන්දාවක් වෙලාව හවස 5යි දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ පොළොවෙ බලය කොටන ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: ගෙදර යන ගමන් මග නොහැර අහන්න ටෙම්පොටෝල් ආශියක්ක
1: අවස පහත් පහ වුණා. ඉතින් ඔන්න දෙවැනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ ටෙම්පොටෝල් අරගෙන. අද කතා කරන්නේ ඇමරිකාවට යන්නේ කොහොමද කියන එක ගැන. කී දවස් ටිකේම එක එක රටවල්වල සංචාරය කරලා ඇමරිකාවට යන්න ඔයාට හෙල්ප් එකක් දෙන්න තමයි අද දවසේ මම ඔයාට තොරතුරු කියන්නේ. අපි කාරණා තුනක් සම්බන්ධයෙන් කතා කරා ඇමරිකාවට කොහොමද යන්නේ කියන එක. ඔන්න මේ පැයදි මම ඔයාට කියනවා හතරවෙනි ක්‍රමය කොහොමද ඇමරිකාවට යන්නේ කියලා. හැබැයි දැන් නෙමෙයි, අපි දැන් යනවා මේ පැය පළවෙනි සින්දු අහන්න. අහලා ටිකකින් වෙලාව අරගෙන ඒ කතාවත් ඔයාට කියන්නම්. අහගෙන ඉන්න FM 89.1 89.3 Supreme Radio Tempo Town.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහගම්පොළ
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
5: The Welcome Show
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
5: The Welcome Show
4: අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි තයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: ලොව සුන්දරතම පාරාදීසේ
11: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්
12: Travel with Supreme
11: සතිය දවස් පහේම
13: The Welcome Show අහන්න
0: Supreme Radio. Wakil Anda, Wakil Rakyat.

ඇවුනත් නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ පැටියෝ. ඊළඟ කාරණාව හරි අහගෙන ඉන්නකෝ. ඔන්න අන්තිම ක්‍රමය හය එඩියුකේෂන් හරහා. එහෙම නැත්නම් ලංකාවේ ඉඳන් කෙලින්ම ග්‍රීන් කාඩ් ගන්න අමාරුයි නම් තියෙන හොඳම විකල්පය තමයි ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය හැදෑරීම. හැබැයි සෑහෙන සල්ලි නම් ඕන වෙනවා. අධ්‍යාපනයෙන් පසුව ලැබෙන OPT එහෙම නැත්නම් ඔප්ෂනල් ප්‍රැක්ටිකල් ට්‍රේනින් කාලය තුළ ඇමරිකාවේ රැකියාවක නිරත වෙන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. එතකොට ඔයාට එදි ඔයා එහි සේවය කරන ආයතනය ඔයාගේ දක්ෂතාවයේ මත ඔයාව ඒ රටට තියාගන්න, ඒ ආයතනයට බඳවා ගන්න කැමැත්තක් ලැබුණොත්, කැමැත්ත හිතුණොත් ඔයාට ඍජුවම එම්ප්ලොයිමන්ට් ග්‍රීන් කාඩ් එකක් සඳහා ස්පොන්සර් කිරීමට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එතනදී ඔයා කොහොමද ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න කියන එක මත තමයි තීරණය වෙන්නේ. ඔන්න ඔය ක්‍රම හතර හරහා තමයි ඔයාට පුළුවන්කම තියෙන්නේ ඇමරිකාවට යන්න. ඉතින් ග්‍රීන් කාඩ් එකක් ලැබුණාම ලැබෙන වාසි මොනවද? ඔය දන්නවද? ගොඩක් දේවල් තියෙනවා. අපි ඊළඟට කතා කරමු ඒ ගැනත්. ආගෙන ඉන්න, අපි යනවා සින්දු කහන්න.

0: දශක පහක් පුර අපිත්තල බාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස්ටේල සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස්ටේල නුවර පාර කිරිපත් ගොඩ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
3: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
0: ජපානයේ තියෙනවා චාවට හරි අපූර්ව මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජි හැමෝම අගය කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජි කියන වචනේ තේරුම තමයි චාවර මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාවර. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත්ක ලන්න මිනිසුන්ට ගරු කරනවා.
4: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලයට එහෙමනේ. එයාල අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
0: අපි එයාලට වඳිනවා.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The Welcome Show. පාසෙ දිලි පොළොවේ බලේ කොතන ඇහි. Supreme Radio. මේක සුපිරියක්.

89.1 89.3 Supreme Radio.

0: Dembo Town with DJ Ashi.
1: අද දවසේ අපි කතා කරන්නේ මම ඔයාලට කතා කරන්නේ කොහොමද ඇමරිකාවට යන්න ග්‍රීන් කාඩ් එක ගන්න කියලා. අපි දැන් මේ කතාව ඉවර කරන්න තියෙන්නේ. හැබැයි දැන් ඔන්න ඔයා හිතන්න ඔයාලට ග්‍රීන් කාඩ් එකක් හම්බුණා කියලා. ඇත්තටම ග්‍රීන් කාඩ් එකක් ලැබුණාම තියෙන වාසි මොනවද? ඔයා දන්නවද ඇමරිකාවේ ඕනම තැනක නිදහසේ ජීවත් වෙන්න සහ කැමැති රැකියාවක් කරන්න ඔයාලට අයිතිය හම්බෙනවා ග්‍රීන් කාඩ් එක හම්බුනොත් එහෙම. ඒ වගේම අවුරුදු 5ක් පුරා ග්‍රීන් කාඩ් පතක් හිමි කරගෙන සිටීමෙන් පස්සේ නිල වශයෙන් ඇමරිකන් පුරවැසි භාවය එහෙම නැත්නම් US සිටිසන්ෂිප් එක සඳහා ඇඳුම් කරන්නට අවස්ථාව හම්බෙනවා. ඒ වගේම රජයේ සහන, වෛද්‍ය පහසුකම් සහ සාධාරණ මුදලකට උසස් අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදත් ඔයාලට හම්බෙනවා. ඉතින් හීන හැබෑ වෙන්නේ ඒ වෙනුවෙන් නිවැරදි මඟ පියවර තබන අයට විතරයි. ඔයාලට කෙටි මාර්ග හොයන්න යන්න එපා. මොකද නීතිමය පැත්තෙන් ගත්තාම ටිකක් නෙමෙයි හොඳටම අමාරු රටක් යන්න US කියලා කියන්නේ. ওই ක්‍රමවලට ට්‍රයි කරලා බලන්න ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි. එහෙමනම් ඉතින් අද දවසේ Tempo Town වලින් ඔයාට මං කියවා කොහොමද ඇමරිකාවට යන්න ග්‍රීන් කාඩ් එක හදාගන්නේ, එහෙම නැත්නම් ක්‍රම නිවැරදි ක්‍රම ටික මොනවද කියලා. සින්දුවක් අහලා ආයේ මේ පැත්තට එමු.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: පෙරලිකාර සඳුදා.
3: සතියේ
4: දවස් පහේම උදේ 10ට
5: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Sunavia i ekran, Sunavia i tunë. Supreme Radio, Supreme Radio, Supreme Radio. Wagi hande, wagi rata. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් කරා මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් අමුණු පළවෙනි වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණේ ළමා කරගෙන තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ගෙන ජයග්‍රහණේ මේ කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: Supreme Radio.
1: දර්ශක පහත්පුර අපිත් තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස්ටේන සරුණේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස්ටේන නුවර පාල කිරිපත් ගොඩ.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඇහෙන අහන කතාතර රසකතා ඇහෙන පැතුන
3: ජපානය තියෙනවා චාපට හරි අපූරු මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජි, හැමෝම අගේ කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජි කියන වචනේ තේරුම තමයි චාපට මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාපට. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අන්න මිනිසුන්ට ගරු කරනවා.
4: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලයට එහෙම නේද? එයාල අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
3: අපි එයාලට වඳිනවා.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 Supreme Radio. Supreme Radio. Make a superior.

0: සුප්‍රීම් රේඩියෝ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කෆේ විත් නිමේෂා.
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
11: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
12: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
13: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata
14: the welcome show
15: anugrahaya wartha apita wartha kabana koti yate nlb tanade tahane loturayye rupiyal koti 13.9 ikma u dawanta supiritaya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat koti patiye kuwan
16: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
17: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
18: සින්දු කැෆේ.
19: එවනම් ඉතින් අදට ටෙම්පරව නිවර කරන්නයි ලෑස්ති වෙන්නේ. මාව අමාරුවෙන් හරි අහගෙන හිටපුවාට බොහොම ස්තුතියි. හොඳේ හෙට හවස 4ට හම්බ වෙමු. 0818893893 WhatsApp කරපුවාටත් බොහොම ස්තුතියි. කෝල් කරපුවාටත් බොහොම ස්තුතියි. හෙට හවස 4ට ආයෙත් හම්බ වෙමු. ගිහින් යන්න. සුබ රාත්‍රියක්. මං ආශේ.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙත්තිලේ පොළොවෙත් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: ජයග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ආදරේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආදරේ කියන්නේ තේරුමක් නැති දෙයකට කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලස්සන හැඟීම් ගොඩක් අකුරු හතරකින් වචන කරලා කියලා. තවත් කෙනෙක්ට කියා ගන්න බැරි දෙයක් හදවතේ ගුලි වෙන ලස්සන හැඟීමක් කියලා හිතෙන්නත් පුළුවන්. ආදරේ ගැන කොයිතරම්නම් දේවල් අපිට කියන්න පුළුවන්ද? ආදරේ කියන්නේ මෙන්න මේකයි කියලා. අදත් ලෑස්ති ආදරේ ගැන ඒ විදිහට ඔයත් එක්ක නිර්වචන ගොඩනගන්න. එන්න මේ පැත්තට. මේ අලුත් සතියේ අපි ආදරේ ගැන ආදරෙන් කතා කරමු. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් අපිට හොරා 3ක්ම තියෙනවා. ඔයාගේ හදවතේ තියෙන ඒ ලස්සන කතාව ගැන මුළු ලෝකෙටම ඇහෙන්න කතා කරන්න. ආදරේ මතක් කරන්නේ එන්න මේ පැත්තට.
1: ආදරේ කියන්නේ හැමදාම කියනවා වගේ නිර්වචනයක් දෙන්න බැරි හරි සුන්දර මාතෘකාවකට. ඇත්තටම ආදරේට නිර්වචන කොහෙන්ද? කවුද නිර්වචනයක් ගොඩනගලා තියෙන්නේ? ආදරේ කියන්නේ නිර්වචනයක් නිර්මාණය කරන්න බැරි හරි අපූර්ව හැඟීමකට. ඒ හැඟීම ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අද ත්‍රාස්ති පුරුදු විදිහටම ඩ්‍රීම් නයිට් තුලින් මේ හැම දෙයක් ගැනම එකින් එක කතා කරන්න. දිගටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනිෂා.
0: මම හසිත.

0: Fortuna Supreme Radio. පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: ජපානයේ තේනවා චාපට හරි අපූරු මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජි, හැමෝම අගේ කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජි කියන වචනේ තේරුම තමයි චාපට මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාපට. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අනිත් මිනිසුන්ට ගරු කරනවා.
7: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලයට එහෙම නේද? එයාලා අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
6: අපි එයාලට වඳිනවා.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ.
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උතුම් යම් සත්‍යයක්.
5: Travel with Supreme.
8: සතියේ දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3 Supreme Radio.

0: 89.1 Supreme Radio.
1: මනිෂ පොඩි වැඩක් තියෙනවා ඔයාටයි මටයි කරන්න. දැන් මේ නිදානයක් ගොඩ දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ?
2: මම කැමතියි. හැබැයි මට දැනගන්න පුළුවන්ද මේක නීත්‍යානුකූල නිදානයක්ද නීති විරෝධී නිදානයක්ද කියලා?
1: නීති විරෝධී නැහැ. ඔයා

0: ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න ධන නිධානය ලොතරැය තුළින් හැකියාවක් ලැබලා තිනවා ජාතික ලොතරැයි මණ්ඩලයට.
1: ඔව් හසිතේ විතරක් නෙවෙයි තවත් විශේෂ කාරණා ටිකක් තියෙනවා මතක් කරන්න. දැන් දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම මේ හිතනවා තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. හරි අමාරු බරදුර කාර්යයක්. හැබැයි මේ වැඩේ හරියටම ජාතික ලොතරැයි මණ්ඩලයේ සිත් කළා දෙනවා. ඉතින් අපි නොදැනුවත්ව වුණත් අපිත් මේකේ කොටස්කාරයෝ බවට පත් කරගෙන තියෙනවා. ඉතින් රජයේ ඒකාබද්ධ අරමුදලට මේ හැම දෙයකින්ම දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට හර මම කිව්වා වගේ අපිවත් දායක කරගෙන තියෙනවා. එහෙමනම් ඉතින් තවත් බල බල ඉන්නේ නැතුව දකින දකින තැන බලන බලන තැන ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී කරන කියලා මතක් කරනවා. මේ ජුනි මාසයේදී ඔයාටත් පුළුවන් කෝටිපතියෙක් එහෙමත් නැත්නම් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම්ම දින සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. එහෙමනම් ඉතින් ජාතියේ මහා ධන සම්පත ධන නිධාන ලොතරැය ඔයත් මිලදී ගන්න කියන දේ මතක් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මතකයන් ඔබේ සිතේ තබාගෙන
3: Dream Night Supreme Radio.

0: හිත්‍රිදීම් විඳවීම් අහේ තුකව කරන පැහැදිලි කිරීම් වලින් පස්සේ අපේ ජීවිතය විඳින්න පටන් ගන්නවා හසිතා. එතනින් පස්සේ අපි හිතනවා අපිට ආයෙත් ලස්සනට ජීවත් වෙන්න බැහැ, අපිට ආයෙත් ලස්සනට ගොඩනැගෙන්න බැහැ කියලා. හැබැයි දන්නවද, බිඳුනට පස්සේ ආයෙමත් හැදෙන එක සමහර විට බිඳුනට වැටිය සුන්දර වෙන්නත් පුළුවන්. එහෙම නේද?
1: අනිවාර්යෙන්ම ජීවිතයේ වැටීම් නැගිටීම් තුළින් සාර්ථකව ගොඩනගන අය අපට හමු වෙනවා. වැටීමකදී අපිට හරි අමාරුයි, තේරෙන්නේ නෑ කොහොමද ආයෙත් ජීවිතේ හදාගන්න කියලා. කෙනෙක්ට ආයෙ නැගිටින්න බැරි වෙන්නත් පුළුවන්. නමුත් මේ දේවල් එක්ක හැප්පිලා තෙරපිලා ආයෙත් ජීවිතේ අලුතින් පටන් ගන්න අය තිබුණටත් වඩා ලස්සනට ජීවිතේ ලස්සනට නිර්මාණය කරගන්නවා අපි දැකලා තියෙනවා. එහෙම අය මේ ලෝකේ ඉන්නවා. ඔයාටත් පුළුවන්. වැටුණ අයට කියන්න තියෙන්නේ හෙට ලස්සනයි, අද මහන්සි වෙන්න, වැටුණ විදිහ මතකෙ තියන්, ආයේ නොවැටී ඉන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් කරා මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුනේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවරපාල කිරිපත්ගොඩ.
3: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචිවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
4: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
2: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
4: FIFA World Cup 2026 තරඟ විස්තර.
3: මුළුමහත් පාපන්දු ලෝලීන්ගේ හෘද ස්පන්දනය උප්පරිමයටම රැගෙන ගිය FIFA ලෝක කුසලානේ තවත් පෙරලිකාර දවසක උණුසුම්ම තොරතුරුයි මේ විදිහට කියන ලෑස්ති වෙන්නේ. අද දිනේ පළමු සටන අලුයම 1:30ට ඇර්ලන්ඩ් හි සුප්‍රසිද්ධ ඩලස් ස්ටේඩියම් එකේදී පැවැත්වුණා. ඒ යුරෝපයේ බලවත් නෙදර්ලන්තය සහ ආසියාවේ විදුලි වේගය ජපානය අතරයි. අවසාන තත්පරය වෙනකම්ම කරට කර ඇදුණු මේ මහා ගැටුම නිමවට පත්වුණේ ගෝල 2-2 ලෙස සමතත්වේ. පසුව අලුයම 4:30ට ෆිලඩෙල්ෆියා ස්ටේඩියම් හිදී දිනේ දෙවන තරගය පැවැත්වුණා. ලතින් ඇමරිකාවේ ඉක්වදෝරයට එරෙහිව පිටියට පිවිසි අයිවරි කෝස්ට් කණ්ඩායම ප්‍රතිවාදීන්ගේ සියලු ආරක්ෂක වළලු බිඳ දමමින් ගෝල 1-0 ලෙස අගනා ජයග්‍රහණයක් තමන් සතු කරගත්තා. උදැසන 7:30ට පැවැත්වුණු තෙවැනි තරගයෙන් මෙක්සිකෝවේ ග්වාඩලූපි පිහිටි එස්ටාඩියෝ මොන්ටේරෝ පිටිය මුළු මනින්ම ගෝල් වැස්සකින් නැහැවී ගියා කිව්වොත් නිවැරදි. ටියුනිසියාවේ ක්‍රීඩකයින් අන්ද මන්ද කරමින් පිටිය පුරාම තමන්ගේ ආධිපත්‍ය පැතිරූ ස්වීඩනය ගෝල 5-1 වැනි දැවන්ත ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලානයේ තමන්ගේ ප්‍රවේශය ඉතාමත් දරුණු ලෙස සටහන් කළා. මේ සියලු පෙරලි මැද්දේ දැන් මුළු ලෝකයේම ඇස් යොමු වෙලා තියෙන්නේ අද රාත්‍රී 9:30ට ඇට්ලන්ටා නුවර පිහිටි ඇට්ලන්ටා ස්ටේඩියම් හිදී ආරම්භ වන අද දවසේ අවසාන මහා සටන දෙසට. ඒ ලෝක පාපන්දු පිටියේ දැවැන්තයින් වන ස්පාඤ්ඤ සහ කැබෝ වර්ඩේ කණ්ඩායම අතර සටනයි. හෙට දිනේ, ඒ කියන්නේ ජුනි 16 වෙනිදා ලෝක කුසලාන පිටිය හොල්ලන්න නියමිත තවත් දැවැන්ත තරඟ 4ක් පැවැත්වීමට නියමිතයි. හෙට අලුයම 12:30ට ජී කාණ්ඩයේ ප්‍රබල සටනක් ලෙස බෙල්ජියම සහ ඊජිප්තුව සියටල් ස්ටේඩියම් හිදී තරඟ වදිනවා. ඉන් පසුව හෙට අලුයම 3:30ට එච් කාණ්ඩයේ තියුණු ගැටුමක් සඳහා සෞදි අරාබිය සහ උරුගුවේ කණ්ඩායම මියාමි ස්ටේඩියම් පිටියට පිවිසීමට සූදානම්. හෙට උදෑසන 6:30ට නැවතත් ජී කාණ්ඩයේ උණුසුම වැඩි කරමින් ඉරානය සහ නවසීලන්තය අතර සටන ලොස් ඇන්ජලීස් ස්ටේඩියම් හිදී පැවැත්වෙනවා. කවුද ජයග්‍රහණය කරන්නේ? කාගේ සිහිනද සැබෑ වෙන්නේ? 20:26 FIFA ලෝක කුසලානයේ සියලුම උණුසුම් විස්තරත් සමගින් යලිත් හමුවෙමු.
2: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
5: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

0: 89.3 දිවයින පුරා සිසාරා.
1: වියදම් කියන දේවල් අපිට එදිනදා ජීවිතයේදී හැම දවසකම හම්බ වෙනවනේ මනිෂා. ඉතින් මේ අද වියදමට හරියනම කෙනෙක් ඉන්නවා. ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. ඉතින් මේ අද සම්පත ගැන තමයි මේ විශේෂ කාරණාව කියන ලෑස්ති වෙන්නේ. මහජන සම්පත තුලින් තමයි මේ අද සම්පත බිහි වෙලා
2: තියෙන්නේ.
1: ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකෙන් තෝරා ගන්න ලබනවා. මේ කියන ලෑස්ති මේ ත්‍යාග රටාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදලක් ඔන්න දිනා ගන්න ඔයාටත් හැකියාවක් තියෙනවා.
2: ඔව් ඒ වගේම අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි වගේම අනිකුත් සෙසු ත්‍යාගයක් එක්ක අද සම්පත ලොතරැයි එන්න ඔයාට ත්‍යාග දිනා ගන්න දැන් අවස්ථාව තියෙනවා. එහෙම නැංගි මේ මතක් කරන්නේ අද වියදමට ගැලපෙනම අද සම්පත ලොතරැයි ගැන වැඩි වැඩියෙන් මිලදී ගන්න. වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් ඔයාටත් ඔයාගේ අවස්ථාව ඔන්න ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සිහිනයට වසරාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

මේ කාලය අපිට මොකක්දෝ කියනවා. මේ රාත්‍රිය හරි සුන්දර දෙයක් අපිට කියන්න උත්සාහ කරනවා. කාලය ගත වේගෙන යනවා. මේ රාත්‍රිය අපිට ඒ කියන්න හදන දේ අපිට චුට්ට චුට්ට මේ කාල සීමාව තුළදී මතකිර නැගෙනවා, මනසට නැගෙනවා. අපි ඒ තුළින් ලස්සන වචන මුළු ලෝකෙටම ඇහෙන්න කියනවා. 89.1 89.3 අපි වහගෙන ඉන්නවා වගේම ආදරණීය හදවත් පිරි මිනිස්සු අපිත් එක්ක රැඳිලා ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ හදවතේ තියෙන මේ ලස්සන කාරණාව අපිට කියන්න, අපිත් එක්ක කතා කරන්න. ඔයාගේ හදවතේ ඒ දේවල් කියන්න කෙනෙක් නැත්තම් ඔයා දුකින් ඉන්නවනම් ඒ දුක නැති කරන්න අපි ලෑස්ති. ඔයා වෙනුවෙන් තමයි අපි මේ විදිහට මේ ලස්සන සංඛ්‍යාත ඔයා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඩ්‍රීම් නයිට් කියන්නේ හරි ලස්සන තැනක්. අපි කාටවත් එන්න එපා කියලා නැහැ. ඉතින් ඔයාට පුළුවන් ආදරේ නාමයෙන් ඇවිත් අපිත් එක්ක කතා කරන්න. ඔයාගේ හදවතේ තියෙන දුක නැති කරන්න, සතුට තව තවත් වැඩි කරන්න. අපි ලෑස්ති, ඔයා වහගෙන ඉන්න. අලුත් හෝරාවකට මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ රාත්‍රී 10 වෙනකන් අපි ඉන්න ඔයා ළඟ. ආගේ හදවතට තුරුල් වෙලා ආදරෙන් කතා කරමු අපි ඔයාගේ ජීවිතයේ තියෙන හැම කාරණාවක් ගැනම. 0112510 510ට කෝල් එකක් ගන්න. 0718 893 893ට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා. දෙකට මාගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana ganna thu patan ganna satiya dawas 5ma udey 7ta.
7: The welcome show.
2: අනුග්‍රහය.
8: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

0: රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: දිගින් දිගටම වහින මහා වැස්සේ කෙනෙක්ට වදයක් වෙනකොට තවත් කෙනෙක්ට මතක ගොඩක් අවුස්සන ලොකුම ලොකු හිස්තැනක් වෙන්නත් පුළුවන් හසිතා. වැසි වසින හැමතාම මට සීත දැනුණා. පුරුදු ලෙස ගුලි වෙන්න නුඹ ළඟින් නැතුවා. උණුහුමට වත් කෙරු කෝපි දෙක නිවුණා. වැස්ස නුඹ නැවතයන් මට පාළු දැනුණා. සමහර වෙලාවල් වලට අපේ ජීවිතයේ එක එක සංදිස්ථාන තියෙනවා. ඒ හිස්තැන් ජීවිත කාලෙටම වෙන කෙනෙක්ට පුරවන්න බැරි වෙන තරමට හිස් වෙලා තියෙන. එහෙම නේද?
1: වැස්ස කියන්නේ මතක අවස්සන බෙහෙතක්. ඇතැම් අය වැස්සට ආසයි. ඒ මන්දාරමේ කළුවරට ආසයි. මතක දිව යන අතීතේ වැස්සට ඇදී බැඳී තබන මතක අතර තනිවෙන්න කියාපු මොහොතක් මේ මන්දාරම, මේ වැස්ස. වැස්සට තුරුල්ලලා ඒ දැනෙන සීතල මකා ගන්න එයා ළඟ හිටියනම් කියලා ඔයාටත් දැනෙන්නේ නැති. වැස්සට කියන්න මතක ඇතුව එයාව ඉදිරියටත් මේ විදිහට මතක් කරන්න කියලා. ඇත්තරම වැස්ස කියන්නේ මතක අවසන ලස්සන ආදරණීය හැඟීමක්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: The welcome show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: ජපානයේ තියෙනවා චාපට හරි අපූරු මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජේ, හැමෝම අගේ කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජේ කියන වචනේ තේරුම තමයි චාපට මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාපට. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අඬ මිනිසුන්ට ගරු කරනවා.
7: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලේට එහෙම නේද? එයාලා අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
6: අපි එයාලට වඳිනවා.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
4: 89.1 89.3

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: නිදන් කියන්නේ හසිත මේ එහෙම හිතුමනාපට ගොඩ දාන්න පුළුවන් දේවල් වලට නෙවෙයිනේ
2: නෙවෙයිනේ ඒකට දැන් මේ නීත්‍යානුකූල අවශ්‍යරේකුත් නැහැ නේද දැන් නිදානයක් කියන දේක් අපිට එහෙම ලේසියෙන් ගොඩ දාන්න බෑ හැබැයි රුපියල් 40කට වගේ නිදානයක් හොයාගන්න තිබුණා නම් නේද
1: තියනවා තියනවා රුපියල් 40කට නීත්‍යානුකූලව නිදානයක් ගොඩ දාන්න පුළුවන් මේ නිදානේ දෙන කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඉතින් ඔන්න ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔයාගේ ජීවිත සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් ඔන්න මේ වසරේදීත් මේ වන විටත් ඔබව ජයග්‍රහකෙකු කළ හමාරයි කියන දේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ මොකද මේ අවුරුද්දේ මැයි මාස 29 වන සිකුරාදා දවසේ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ඔන්න කන්ද උඩ රටින් බිහි කරන ධන නිධාන ලොතරැයි පතට ඒ කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව පුළුවන් කම ලැබිලා තියෙනවා
2: දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියන්නේ කොච්චර දෙයක්ද ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය මේ කාර්යය දැන් කාලාන්තරයක් තිස්සේ කරනවා ඉතින් සතියේ දින 7ම දිනුම්ම දින ධන නිධාන ලොතරැයි අලෙවේ තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලටත් දායකත්වය සපයනවා ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපිත් දායකත්වය ලබා දෙනවා කියන විශේෂ කාරණාව කියන්න ඕනේ ඉතින් තවත් බලබල ඉන්න එපා දකින දකින තනින් බලන බලන තනින් ධන නිධාන ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න මේ ජූනි මාසයේ ඔයාටත් හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරලා ඔන්න දෙන්න ඔවුන් සූදානම් ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඔයාට මේ වාසනාව හැම දෙයක්ම හිමි කරගන්න නම් ධන නිධානය ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන දේ මතක් කරන්න ඕනේ. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔයාලඟට අරගෙන ඉන්නේ වෙර කවුරුත්

0: 89.1 89.3 මම අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. අපි ආදරය ගැන කතා කරමින් යන්නේ. මේ කතා බහ අතරතුර මතක් කරන්න විශේෂ කාරණාවක් තියෙනවා. මේ අපි ගත කරමින් ඉන්නේ පොසොන් මාසය. ඉතින් පොසොන් මාසයේ මේ පොසොන් දවසේ එළඹෙන්න තව ටික දවසයි තියෙන්නේ. අපි විශේෂ දෙයක් කරනවා මේ පොසොන් දිනය වෙනුවෙන්.
1: අනිවාර්යයෙන්ම
0: මේ පුංචි පැටවුන්ද තමයි අපි මේ විශේෂ දේ කරන්නේ. වයස අවුරුදු 12න් 15 පුංචි පොඩිත්තන්ට අපේ චිත්‍ර තරඟයක් ඔන්න පවත්වන්න ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් මේ අම්මට තාත්තට තමයි මේ විශේෂ කාරණාව අපි කියන්නේ. ඔයාගේ පුංචි පැටියාට කියන්න පොසොන් පොහොය නිමිත්තෙන් එයාට හිතෙන දේ, නැත්නම් ඔයාට හරි කියන්න හැකියාවක් තියෙනවා, හිතෙන දේ චිත්‍රයට නගන්න කියලා කියන්න. ඔයා අම්මට තාත්තට පුළුවන් ඒ ලස්සන චිත්‍රයේ ලස්සන පැහැදිලි පින්තූරයක් අරගෙන අපිට වට්ස්ඇප් කරන්න.

0: දහටයි අසුනපය තුනයි අසුනපය තුනකෙන් අපේ වට්සප් නම්බෙකට වට්සප් කරන්න. අපි ලෑස්තේ ජයග්‍රහකයෝ කිහිප දෙනෙක් තෝරලා අනගි අවස්ථාවක් ලබා දෙන්න. ඒ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ. මේක ලබාගන්න අමාරු අවස්ථාවක්. ඉතින් අපි අවස්ථාව ගැන මනිෂ කියන්නකෝ ඒ අවස්ථාව මොකක්ද කියලා.
1: ඔව් හසිත. ඉතින් අපේ පුංචි පැටවුන්ට පුළුවන් ඒ ඇඳලා එවන චිත්‍රේ මේ පැත්තෙන් ජයග්‍රහණය කරොත් ඔන්න ඔයාලා හැමෝම ආසාවෙන් අහන උදේ පාන්දර ඩිස්කෝල යන ගමන ආසාවෙන් අහන සුප්‍රීම් රේඩියෝ පොට්ටන්ගේ උදෑසනට ඇවිත් දක්ෂතා ඉදිරිපත් කරන්න නොයාට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ වහඟු අවස්ථාව මේ පැත්තට චිත්‍ර වන අපේ ආදරණීය පුඩිත්තන්ටම විතරයි. ඉතින් ඒ නිසා මේ කතාබහ අම්ම තාත්තාගෙන ඉන්නවා නම් ඔන්න පුළුවන් අපේ චූටි පැටවුන්ට කියන චූටි පැටවුන්ට පොසොන් මාසය ගැන මොන විදිහට දැනෙන්නේ, එතකොට පොසොන් මාසය තියෙන වැදගත්කම, අපි කොහොමද ඒ පොසොන් පිළිගන්න ලෑස්ති වෙන්නේ, මේ ඕනම දෙයක් හිතෙන විදිහට චිත්‍රයට නකලා හසිත මතක් කරා වගේම 0718 893 893 කියන අපේ වට්සප් නම්බරකට පැහැදිලි ෆොටෝ එකක් අරන් එවන්න. ඉතින් එහෙමනම් මේ අවස්ථාව මගහැරගන්න එපා කියන දේ තමයි අපිට කියන්න තියෙන්නේ.
0: දිගට මහගෙන ඉන්න ඒ විශේෂ කාරණාවත් එක්ක රාත්‍රී 10 වෙනකන් අපිත් එක්ක 89.1 89.3 දිගටම සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් ආගෙන ඉන්න.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනිය ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කැෆේ විත් නිමේෂා.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්සප් කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: දන්නේ හසිත, මම මේ කියන්න යන දේ කොයි තරම්නම් දුරට සාධාරණද අසාධාරණද කියලා. මට හිතෙනවා පිරිමි හැමදාම තමන්ට පණ වගේ ආදරය කරන ගැහැණුන්ව නැති කරගත්තා කියලා. ඒ විතරක් නෙවෙයි, මට මෙන්න මේ විදිහටත් හිතෙනවා. ගැහැණු හැමදාම තමන්ට පොට්ටක්වත් ආදරේ නැති පිරිමි මත්තෙම නැහුණතෝ කියලා. ඇත්තටම වෙලාවකට මට හිතෙනවා මේ කාරණා හරිම සාමාන්‍යයි, හැබැයි හරි විශේෂයි.
1: වෙලාවකට ඒ කතා ඇත්තද කියලා මටත් හිතෙනවා. අපි මේ වගේ කතා දැකලා තියෙනවා, අහලා තියෙනවා. මේ ලෝකෙ මෙහෙම කතා තියෙනවා. හරි ලස්සන, ගොඩක් ගැඹුරු කතාවක් ඔයා කිව්වේ. පිරිමි නැති කරගත්තේ තමන්ට පණ වගේ ආදරය කරන ගෑනුන්න. පැති ගොඩාක් තිබුණත් බොහොමයක් ආදර කතාවල සාරාංශයක් ඒක. ගැහැණු බොහොමයක් තමන්ට පොඩ්ඩක්වත් ආදරේ නැති පිරිමි මත්තෙම නැහුණා. ඇත්ත, සර්ව සම්පූර්ණයයි සිතාගන්නා ආදර කතාවල නොසිතූ ලෙස මේ ආකාරයේ අත්දැකීමොත් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඔයා සර්ව සම්පූර්ණ ආදරයක් ලබන්න යන හැම මොහොතකම හිතාගන්න මේ වගේ අසම්පූර්ණ ආදර කතාත් ලෝකෙ තිබිලා තියෙනවා කියලා. ජීවිතේට ගොඩක් වටිනවා මේ වගේ ආදරේ කරන්න දේවල් ඉගෙන ගත්තේ.

0: එම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා,
2: ආසාත්මිකතාවයේ සමහරක් වලට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා,
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ,
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude 7ට
8: The welcome show.
7: අනුග්‍රහය
10: වාර්තා අපිට වාර්තා සම්බන්ධ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
12: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
13: 89.1 89.3

0: 89.3 Supreme Radio
1: Dream Night Night
2: Anugrahaya
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: තුන්වන හෝරාවට මේ විදිහට අපි ඇවිත් ඉන්නේ. මේ දවස්වල කාලගුණේ අපිට මොනවද කියන්න උත්සාහ කරනවා. වෙලාවකට වහිනවා, වෙලාවකට අවුව, වෙලාවකට වැස්සක් පේන තෙක්මානයක නැහැ. කාලගුණය එකපාරට වෙනස් වෙනවා. අපිට හිතා ගන්න බෑ දැන් වහයිද දැන් අවුව පායයිද කියලා.
1: වෙලාවකට මට නම් හිතෙනවා හසිත කාලගුණෙත් හරියට අපේ ජීවිතේ වගේ කියලා. හිතන්න නැති වෙලාවල් වලට, හිතන්න නැති මොහොතවල් වලට අපේ ජීවිතේ සමහර වෙලාවල් වලට වෙනස් වෙනවනේ. මේ දවස්වල තියෙන කාලගුණෙත් අන්න ඒ වගේ.
0: ඇත්ත. අපි මේ කාලගුණය අපේ ජීවිතේට මේ එල්ල කරන බලපෑම් එක්ක අපි ලෑස්තියෙන් ඉමු නේද? අපේ ආරක්ෂාව අපි විසින්ම සලස ගන්න සූදානම් ඉන්නෙමු. ඉතින් මතක් කරන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කීප දෙනෙක්ව. මම හොට්ලයින් නම්බරේ කීප දෙනෙක් එකතු කරගන්න. ඔන්න සමීර මේ විදිහට අපිට කතා කළා මහනුවරින්. ලස්සන සින්දුකට කොල්ලෝ හැමෝම එකතු කරගන්න කියලා ඔන්න මේ වෙලාවේ ආගෙන ඉන්නවා කියලා. ඉතින් ආදරය කරන හැම දෙනෙක්මත්, පවුල හැම දෙනෙක්මත් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ ආගෙන ඉන්න හැම දෙනෙක්මත් එකතු කරගන්න කියලා තමයි ඔන්න මේ පැත්තට කෝල් එකක් අරගෙන කිව්වේ. ඊට පස්සේ යන හදන්නේ දිනුව එකතු කරගන්න. ඔන්න කුරුණෑගලින් මේ වෙලාවේ හස්බන්ඩ් දිල්හාන්, ඒ වගේම පුතා දියෝන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න මේ විදිහට මේ පැත්තට කෝල් එකක් අරගෙන කිව්වේ. අපි යමු WhatsApp එක පැත්තට.
1: වට්ස්ඇප් එකෙන් අදුල්ෂාන් මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා. අක්කෝ අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න හොයලා දෙන්නව, හරිම ආතරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම නැති අපි වහගෙන ඉන්නවා කෑගල්ලෙන් අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න පවුලේ හැමෝම මේ වෙලාවේ ෂොප් එකේ වැඩ කරන ගමන් ඉන්නවා. හැබැයි ඉතින් ඔන්න ඔයාලා දෙන්නව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මහරගමට යනවා, මහරගමින් සතියෝ මේ පැත්තට කතා කරලා තියෙනවා, මැසේජ් එකකුත් එවලා තියෙනවා. ඉතින් එයාවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේ කට්ටිය හැමෝම එකතු කරගෙන ඊළඟ සින්දුව අහන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න. 0112 510 510ට, එහෙමත් නැත්නම් එවන්න මැසේජ් එකක් 0718 893 893ට. දෙකට වහගෙන ඉන්න මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් එක තමයි මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුන පළවෙනි වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
4: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්.
7: Travel with Supreme.
8: සතියේ දවස් 5ම
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: ගන්නව දහසක. අතහරින කෙනාට වැඩියෙන් ජීවිතයේ දුක තනිකම දරාගෙන මේ හැමතේම තැනෙන්නේ අල්ලන් ඉන්න කෙනාට. ඔයා මොකද හිතන්නේ?
1: මං ඒ කාරණාවත් එක්ක එකඟ වෙනවා. අපි ගොඩාක් දරා ගන්නවා සමහර දේවල්. ජීවිතේ වැඩිපුරම තියෙන්නේ දරා ගැනීම නේද? හැම කෙනෙක්ගේම ජීවිත සතුටින්ම පිරලා තියෙන්නේ නැහැ. ඒ තැන්වල දුකත් බහුලව තියෙනවා. ඉතින් මං හිතන්නේ දරා ගන්න අයට තමයි වැඩිපුරම ඒ දේවල් දැනෙන්නේ.
0: අනිවාර්යෙන්ම මහසදා. ඒකත් හරියට මෙන්න මේ වගේ. රබර් පටයක් වුණත් ඇදලා අතහරිද්දී අතහැරපු අතට රිදුන් නැති වුණාට අල්ලගෙන හිටිය අතට මහ ගොඩක් රිදෙනවා. ඇත්තටම අත් හරින කෙනාට වැඩියෙන් හැම වෙලාවකම දුක් විඳින්නේ දරාගෙන ඉන්න කෙනා.
1: මනිෂා, අත්හරින්නේ තමන්ගේ හෝ අනිකාගේ පහසු වෙනුවෙන්. අල්ලන් ඉන්නේ ඒත් තමන්ට අත්හරින්න අවශ්‍ය නැති නිසා. මොන බාධකය ආවත් සැබෑවටම ආදරය කරන උත්සාහ කරන අය වෙන් වෙලා ගියේ නැහැ. එයාලා දරාගෙන අල්ලන් හිටියා. අමාරු වුණත් හරියනකන් අල්ලන් ඉන්නවා. අල්ලන් ඉන්න අයට තමයි අමාරු ඔයා කියවා වගේ. ඉවරයක් නැතුව දරාගන්න වෙන්නෙත් එයාලටමයි. ඉතින් දරාගන්න හැම තැනකම ලොකු වේදනාවක් තියෙනවා. අපි අල්ලන් ඉන්න අපිව රිදෙන තැන්වලින් අපි වටන්න උත්සාහ කරනවා. සැබෑවටම ආදරය කරන මිනිස්සු මොන බාධකයාවත් මොන වේදනාවවත් හැමදාකම ආදරේ අල්ලන් ඉන්නවා.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Aashi.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya davas pahema ude hatata The welcome show.
1: Anugrahaya
5: Meltdol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltdol paracetamol visheshayaki.
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: අටනවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
3: ජපානයේ තේනවා චාපට හරි අපූරු මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජේ, හැමෝම අගේ කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජේ කියන වචනේ තේරුම තමයි චාපට මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාපට. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අනිත් මිනිසුන්ට ගරු කරනවා.
4: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලේට එහෙම නේද? එයාලා අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
3: අපි එයාලට වඳිනවා.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
3: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: 89.1 89.3 Supreme Radio.

0: අලුත් සතියේ ඩ්‍රීම් නයිට් තුළින් අද දවසට අපිට සමුගන්න වෙලා වැැවිල්ල. හෙට දවසටත් ආදරණය බලාපොරොත්තු ගොඩක් හදවතේ ඉතුරු කරමින්. මතක් කරන්නේ හෙටත් රාත්‍රී හත වෙනකොට එන්න මේ පැත්තට. අපි ලෑස්ති ආදරය ගැන අද වගේම ආදරෙන් කතා කරන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටපු ආදරණීය හදවත තියෙන ඔයාට. ජීවිතේට ආදරය ඕනේ. ඒ වගේම ඒ ජීවිතයට අවශ්‍ය ආදරය ගැන ලස්සනට කතා කරන්නත් ඕනේ. අපි ලෑස්ති ඒ ලස්සන ආදර කතාව ගැන මුළු ලෝකෙටම හෙන්න හැම සතියේ දවසකම අද වගේම කතා කරන්න. හෙටත් ආදරෙන් හමුවෙමු. බොහොම ස්තුතියි රැඳිලා හිටපු හැමදෙරෙක්ටම.
1: එහෙමනම් ගිහිල්ලා එන්න සතුටින් පරිස්සමෙන් ආදරෙන් එන්න. ආදර කියන්නේ කිසිම දවසක මිය යන්නේ නැති හරි ලස්සන හැඟීමකට. ඒක විතරක් ආදරෙන් මතක තියාගන්න. එහෙමනම් හෙටත් රාත්‍රී 7ට මේ විදිහටම අපි ආයෙත් මුණගැහෙමු. සුබ රාත්‍රියක්. මම මනිෂා.
0: මම හසිත.

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රට.
2: Huh?

89.3 Supreme Radio. Supreme Radio.

சொன்னவையாய் துண. சுப்ரீம் ரேடியோ.

0: சொன்னவையாயிட்டுன
1: சுப்ரீம் ரேடியோ.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ තියේ කොළඹ බලේ කොතනක්

Sunnavi ay ikra, sunnavi ay tuna. Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ කොළඹ වලේ කොතන ඇහේ

Sunavia in ecran, Sunavia in tunnel. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 Supreme Radio. Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සම

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

சுனவே தூண்ணு சுப்ரீம் ரேடியோ சுப்ரீம் ரேடியோ.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: ජීවිතේ හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් දාහක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක් වාතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.